නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: උදෑසනක වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

අයිබෝන් සුබූ දෑසනක් අදත් වෙලාවට හරියට මැවිල තියන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දෑසන අරගෙන ඔන්න අද අපේ පොඩ්ඩු ස්කෝලයන්නේ නෑ අද නිවාඩු දවසක් ඉතින් ගෙදර ඉඳන් තමයි මාවහගෙනින්නේ එනං ඉතින් වැඩිය කතා නොකර ගෙදර ඉන්න දවසේ මේ විදිහට පටන් ගන්න ඕගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්න අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දෑසන

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ප්‍රීම් රේඩියෝ.
1: දැන් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන්නේ ඔගලන්ගේ දක්ෂතා අපිට එවන්න. අන්න ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක් තමයි මේ.
2: මගේ නම ශෙමායා විශලි. මම ඉගෙන ගන්නේ නිවුස්ටඩ් බාලිකා විදුහල 1B ශ්‍රේණියේ. උදෑසන හරිම ලස්සන. ඔන්න ටිකිරි පාසල් යනවා. ටිකිරි පාසල් යන පුංචි පාරේ අඹ ගස් පිරිලා. මම අද එක අඹ ගෙඩියක් කනවමයි. යමි යමි ඔක්කොම කන්න ඕනේ. ටික වේලාවක් ගත වුණා. ටිකිරිගේ බඩ හොඳටම රිදෙන්න පටන් ගත්තා. ආයි මගේ බඩ රිදෙනවා. මං අර අඹ ගෙඩිය සෝදන්න නැතුව බලන්න නැතුව කාපු හින්දා තමයි මගේ බඩ රිදෙන්නේ. ඔන්න පුංචි යාළුවනේ, ඕගොල්ලෝ බිම වැටිලා තියෙන දෙයක් කද්දි බලන්න නැතුව සෝදන්න නැතුව කන්න නම් එපා. නැත්තම් ඕගොල්ලන්ගේ බඩත් රිදේවි.
1: හරිම ලස්සනයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. අම්මල තාත්තල අපිව අහගෙන ඉන්නවා නම් ඔයාගේ චූටි පොඩිත්තත් හරිම දක්ෂයි නම්, සින්දු කියන්න, කතන්දර කියන්න, කවි කියන්න දක්ෂයි නම් 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. හරිම සරලයි. ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4, සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්තු රජෙක් ඉඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂි හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
4: මියගියට පස්සේ
3: ඒ නිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දැවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්වේ චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
4: ඒ
2: වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
4: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඔගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපින් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
5: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. ලිපිගොනු
8: ශිරෝ ඩොකියුමන්ට්.
5: සැලස්ම
8: කිකකු ප්‍රොජෙක්ට්.
5: අවසන් දිනය
8: ෂිමෙකිරි ලාස්ට් ඩේට්.
5: ව්‍යාපාරික සංචාර
8: සුච්චෝ බිස්නස් ට්‍රිප්.

0: සුප්‍රීම් රේඩිය පොඩ්ඩංග විදේශන අහන චූටි පොඩිත්තු දන්නවා හැම සිකුරාදම විශේෂ දෙයක් අපි ඔගොල්ලට ගේෙන. ඒ තමයි ලස්සනම ලස්සන කතන්දරයක්. ඔන්න අදත් ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙන තමයි අපි ඇවිල තියෙන්නේ. මේ විදිට පටන් ගන්නේ ඔගොල්ලු ආසාවෙන් බලාගෙන ඉන්න කතන්දර සිකුරාද.
1: ඔන්න පුංචි දුවේ පුතේ, එක්තරා ගමක ගම හාමිනේ ගමරාල කෙනෙකුයි ජීවත් වුණා. ඉතින් මේ ගමරාලට ලොකුම ලොකු වගාවක් තිබ්බා. ඒ වගාවේ මිරිස්, පතෝල, කරවිල එවිතරක් නෙවෙයි ලොකුම ලොකු පුහුල් වගේ එළවලු ජාති ගොඩාක් වවලා තිබ්බා. තවසක් තා ගමරාල මේ වගාවට යද්දි තමන්ගේ පුහුල් වැලේ හැදිලා තිබ්බ ලොකුම ලොකු පුහුල් ගෙඩිය නැති වෙලා තිබ්බා. වෙලා තියෙන සිද්ධිය තේරුම් ගත්ත ගමරාල නියම උපායක් කල්පනා කරා පුහුල් හොරා අල්ලගන්න. ඉතින් ගමරාල ගමේ හැමෝටම තෑගි දෙන්න ගම ගෙදරට එන්න කියලා පණිවිඩේ ගම වටේටම යැව්වා. ඔන්න ඉතින් එක්කෙනා එක්කෙනා ගම ගෙදරට එන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම ඇවිල්ලා ගමරාලගෙන් තෑගි මෝක අරගෙන ගියා. මේ අතරමැද ගමරාල නැතිවෙච්ච පුහුල් ගෙඩිය ගැන තෑගි දෙන අතරතුරේ ගමේ අයට කිව්වා. ඔන්න ඉතින් ඒ පණිවිඩෙත් ගමේ හැම තැනම පැතිරිලා ගියා. අන්තිමටම ගමරාලගෙන් තෑගි ගන්න ආවේ නියම පුහුල් හොරා.
2: අනේ ඉතින් ගමරාලට බොහෝම ස්තුතියි මේ මෙහෙම උදව්පදව් අපේ ගමට කරනවාට.
1: මෙහෙම කියලා නිතරම කර පිහින්න පටන් ගත්තා. ගමරාලට වැඩි වෙලාවක් යන්න කලින් සිද්ධිය තේරුණා. ගමරාල එකපාරටම මෙහෙම ඇහුවා.
3: "තමු ඇයි මේ පූල් ගෙඩිය හොරගම් කරේ?"
2: "අනේ අනේ අයබවන්න, මේ හිතලා මතලා හොරගම් කරේ නෑ නෝය. මට සමාවෙන්න. ආයේ එහෙම වෙන්නේ නෑ ගම මහත්තයෝ. මේ දරුවන්ට කන්න දෙන්නයි මම මේම හොරගමක් කරේ. අනේ අයබවන්න."
1: මේ කතාව අහගෙන හිටිය ගමරාලට තමන් ගැන පසුතැවීමක් වගේම ලොකු දුකක් හිතුණා. ඉතින් කොහොමුණත් අන්තිමේදී ගමරාල මේ පුද්ගලයාට සමාව දුන්නා. පුහුල් හොරා කරෙන් අල්ලගත්තේ ඔන්න ඔය විදිහට තමයි. තවත් දෙයක් කියන්නද, අපිට කොච්චර නැතිබැරි වුණත් අනුන්ගේ දෙයක් හොරෙන් ගන්න කවදාවත් හිතන්න එපා.

0: 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: අයිබර්න් සුබෝදසනක වල උදෑසන හද.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio.
1: එනං ඉතින් අද දවසේ අපි ගොඩක් දේවල් කරා. භාෂා ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා, අපි පොඩ්ඩන්ගේ දක්ෂතා බැලුවා. එනං ඉතින් අදට මට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලා තියෙන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. ලොකු නිවාඩුව ගත කරලා තමයි අපි ආපහු හම්බ වෙන්නේ. පරිස්සමෙන් සතුටින් අම්මලාට කීකරුව ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාඩේ හතයි දැන් බලාව සුබදෑසනක් හැමෝටම සුබදෑසනක් ශාමරයි බොහෝ වේවා.
1: අයිබෝන් නිපෝ අයිබෝන් සුබදෑසනක් සුබ දවසක්.
0: අද ජූලි මාසේ 17 වෙනිදා සිකුරාදා.
1: ඉතින් අද දවසත් ඔබට සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා නේද?
0: අනිවාර්යයෙන්ම සිකුරාදා දවස කියලා කියන්නේ කොහොමත් හැමෝම හරි ආසාවෙන් නිදහසේ ඉන්න දවස නිසා. ඉතින් ඔයාලට අද දවස වැඩ ගොඩාක් තිබ්බත් හැමෝම හරි ආසාවෙන් කරන්න ශාවර. මොකද දැන් හෙට නිවාඩු තියෙන කට්ටිය අනිද්දාර නිවාඩු තියෙන කට්ටිය හරි සතුටින් අද වැඩ කරනවා නේ. අද විතරයි කියලා සෙලබ්‍රිටි කරගෙන යනවා. හරි කම නැහැ. ඉතින් කොහොමනම් දැන් හෙට වැඩ කරන කට්ටියගේ පුංචි තරහක දෙහිටත් එන්න එපැයි නේ කියලා. කම නැහැ ළමයි නේ. එහෙම තමයි. ඉතින් මාසෙ අන්තිම අපිට පඩි හම්බෙනවානේ කියලා හිත හදා ගන්න. එහෙම හිත හදාගෙන ඔයාගේ හිත තවත් හදාගන්න සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි දවසෙම සින්දු ගොඩක් ඔයා වෙනුවෙන් දෙනවා වගේම තවත් වැදගත්ම කතා ගොඩක් අරගෙන ඇවිත් තිනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ඉතින් මේ ගමනට ජාතික ලොතරැයි මණ්ඩල අපිත් එක්ක ඉන්නවා. හරි, ජීවන ගමනට අපිට සහයෝගය ලබා දෙන කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩල ටිකට්පත් වැඩි වැඩියෙන් ගන්න.
0: ඒ වගේම තමයි උණ කැස්ස හෙම්බිරිසාව එහෙම හැදිලා තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා ඉක්මන් සහනේ ගන්න මෙල් ඩෝල් පාවිච්චි කරලා. ඉතින් මෙල් ඩෝල් ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා.
1: පේනතෙක් මානක වැසි තත්වයක් නම් නැහැ වගේ තමයි තියෙන්නේ.
0: අනේ බොරු කියන්නේ. පාදුවෙත් වැස්ස.
1: ඒ වුණාට මං කියන්නේ ඕ ටික වැහලා තිබ මොනවා කරන්නද? මං කියන්නේ සමස්තයක් විතර දිවිනටම මං කියන්නේ.
0: ආ දිවිනටම.
1: ඔව්. දැන් කීපයකට සුළු වැසි ඇස්ති වෙන්න පුළුවන් කියලා තියෙනවා. අර ඔය කිව්වාගේ බස්නාහිර සබරගමුවේ වයඹ පළාත් තුල ටිකක් මහනුවර නෝරෙලිය වගේ ටිකක්. හැබැයි සමස්තයක් විතර දිවිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතින බව තමයි
0: කියන්නේ.
1: ඒක නිසා පුළුවන් තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න කට්ටිය.
0: රෑ නිදා ගන්නකොට වැස්සේ නැහැ. උදේ නැගිටිනකොට හැබැයි හොඳටම පොළොව දෙමිලා.
1: ඒක තමයි ඔයාලට ආශිර්වාදයට වෙලා තියෙන ආශිර්වාද වැස්ස. වාගේ අනාගතේ.
0: බලන්න නෑ ඉතින් නේද? ඒ වැස්ස වෙලා තියෙන තව හොඳට නිදා ගන්න නිපුනිකා කියලා.
1: ඒක නේ නිදා ගන්න තිබ්බේ එහෙනම් තව ටික.
0: කොහෙද ඉතින් මෑනේ ඊට පස්සේ ඉතින් වසලාගේ මනුන් අහන්න එනවානේ පරක් කියලා යනවා කිය.
1: අපිට කණක් ඇහෙලින්න ටික.
0: හරි එහෙනම් ඉතින් අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ලෑස්තිද වෙල්කම් ෂෝ පටන් ගන්න. අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ වැඩිපුරම සින්දු අහන දවස සින්දු අහන ගමන් තව පොඩි වෙලාවකින් ලයිව් එකක් කරනවා කියලා මතක් කරන ගමන් අපි ලෑස්ති අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් මං චාමර
0: මම නිපුනිකා.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: පැඩි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ලිතුවේනියාවේ රැකියාවක් කරන්න දෙන්නම් කිව්වද?
1: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
4: Back to back සින්දු අහන්න.
7: Let's go.
3: Every weekday at 4 PM in Porto with Ashi Ali.
0: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
8: අනිත් අය කරන එකම තමා පුට.
0: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
9: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
10: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
11: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්
12: අසුනවයයි එක, අසුනවයයි තුන.
13: සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් රේඩියෝ.
14: මගේ හඬ, මගේ රටේ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7යි විනාඩි 22යි දැන් වෙලාව. මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මට මතක් කරන දේවල් ටිකක් තියෙනවා නේ චාමර.
2: තියෙනවා තියෙනවා.
1: මොනවාද?
2: මොදි මතක් කරන්න ඕන දේවල් ටිකක්
1: තියෙනවා.
2: හා. මං දැක්ක මේ මං හිතන්නේ ඊයේ දවසේ ඔය වෙළඳපොලේ තියෙන සවන් වර්ග ආනයන කිරීම නිෂ්පාදනය ගබඩා කිරීම වගේ බෙදා හැරීම විකුරුම් සිදු කිරීමේදී ඒ වගේ මේ ඇසුරුම් වල හා ලේඛනයේ නිශ්චිත තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව විධාන ඇතුළත් කරලා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේවනි අපි ඉච්චර සබන් වලට එහෙම අහලා තිබුණේ නැහැ නේ. මොමනේ සමහරු ඉතින් ගිහිල්ලා ඔහේ තියෙන එකක් ගන්න ඕනේ තින්නේ. දැන් මේ වගේ විශේෂයෙන්ම දැන් මම දැක්ක ඔයිට කලිනුත් කියලා තියෙනවා විද ආසාත්මිකතා අපිට හැදෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ නිෂ්පාදනය ගබඩා කිරීම, ආනයනය කිරීම, බෙදා හැරීම හෝ විකිණීම සිදු කිරීමේදී ඒ අසුරුම් වල අදාළ කරන ලේබල් නිශ්චිත තොරතුරු ඇතුළත් කරන්න ඕනෙලු.
1: ගොඩක් කලාවට සාම ඔය ලේබල් එකවත් බලන්නේ නැතුව මේ සබන් අරන් එන කවුද දන්නවද? පිරිමි ළමයි.
2: ඔව්. ඒක තමයි.
1: ගෑන ළමයි සාමාන්‍ය මූණට ඇඟට එතකොට මොනවද ගන්න හොඳ මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියන එක ගැන වැඩිපුර අවධානයක් යොමු කරනවා. හැම තැනම සර්ච් කර කර බල බල මේක හොඳයිද මේක හොඳයිද. මොකද ඉතින් අපි වලට වඩා ඉක්මනට වයසට යනවානේ චාමර. ඒක පිළිගන්න එපා ඉතින් ඒ නිසා අපි ඒ නිසා මේ අනිවාර්යම හොයලා බලනවා. දැන් ඔයාලා එහෙම නෙමෙයි ඔයාලා රෙදි හොදන සමන් ගේ හරි කමන්නේ. උසන් ගේ ලැගේ ගන්නවා.
2: බලන් හොදනේ හරි කමන්නේ. පෙනේනවනනේ. දැන් මේ ඇසුරුම් කරලා අවස්ථාවේ නිෂ්පාදනය අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය. මේක වැදගත්. මේද පදාර්ථ ප්‍රමාණ ප්‍රතිශතය පැහැදිලිව දක්වන්න ඕනෙලු. හරි. ඒක ගොඩක් වැදගත්නේ නේද? ඔය මේද ප්‍රමාණය අපි ඔය ඉතින් අපිට වැඩකුත් නැහැ ඕන ඉතින් නේද? මොකද දැන් ලදරු සබන් තියනවා නේද? ඒ වගේ ප්‍රමිතියෙන් තොර දේවල් ගන්නකොට ටිකක් හිතන්න ඉතින් නේද ගන්නයි.
1: මොකද පහුගේ කාර්ය චාමර ඔය එක එක සමහර සබන් වලට සමහර ක්‍රීම් වර්ග වලට එහෙම නඩුත් වැටුණානේ මේ ළමයිගේ හැමතෙම එච්චර හොඳ නැහැ කියලා.
2: ඒක නිසා ඉතින් ප්‍රමිතියක් තියෙන නේද පිළිගත් SLS සහතිකයේ තියෙන දේවල් පාවිච්චි කරන්න විශේෂම දරුවන්ට. මේ අපි කියන්න උත්සාහ කරේ ඒක තමයි. නැත්නම් නිකන් සමේ රෝග, චර්ම රෝග වගේ දේවල් විවිධ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.
1: මොකද අපිට වඩා ඉක්මනට මෙයාලට එහෙම මේ හැදෙනවනේ ඉතින්. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්
2: ඇති වෙච්ච ගමන් ඒකේ ප්‍රතිශක්තිය අඩු වෙන්නේ නේද? සහ
1: බිලින්දු සම කියන්නේ ඒකනේ. ඉතින් ඒ සියුම් හැමමට මේක එක ආසත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දරුවන්ට දේවල් තෝරගන්නදී පරිස්සම් වෙන්න, ලේබල් එක හොඳට බලන්න, මොනවද තියෙන්නේ ඇතුළත් වෙන්නේ කියලා බලන්න. ඔයා ඒව දන්නේ නැත්නම් දැන් තාක්ෂණය ගොඩක් දියුණු වෙන්නේ. මේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ටග්ගාල Google search කරන්න, එහෙම නැත්නම් chat GPT ඉන්නවා.
2: සමහරුන්ගේ කුණු යන්නේ නැහැ ඔය සබන් ගෑවට නේද? පොල් එලියරන් වගේ නිකන් අලියෝ අලියෝ දන්නේ.
1: ඒවෝ දන්නෝනේ. හරි මේ දැන් මේ ඔය සබන් නෙමේ සබන් ෆැක්ටරියක් වුණත්

0: ඔයාට උනත් දාන්න පුළුවන්. සමහර ගෙදරම සබන් හදනවා නේ චාමර.
1: ඔව් අනේ. ඒ
0: කියන්නේ අනිත් ඇඟවල තියෙන බයට පොඩ්ඩක් ඒගොල්ලෝ සංයෝතිය හොයාගෙන ඉවර වෙලා මේ අපේ ඇඟේ ගන්න පුළුවන් විදිහට හොඳ නිරෝගීමත් සබන් හොයනවා. මේ හදා ගන්නවා පළතුරු වලින් එහෙම අරගෙන යොෂා අරගෙන එහෙම හදා ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම අයට තමන්ගේ ප්‍රොඩක්ට් එක තවත් වැඩි වැඩියෙන් මේ අලුත් කරගෙන අනිත් අයටත් දෙන ගමන්ම වැඩේ පටන් ගන්න පුළුවන්. ඔයා අද සම්පත ගත්තොත් එහෙම. මොකද අද සම්පත කියලා කියන්නේ ඔයාට මූලික ප්‍රාග්ධනයක් කරන් දෙන්න තරක්. ඒකට හේතුව වෙන්නේ මහජන සම්පත දෙනු වාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂර සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් ත්‍යාගෙත් අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් ත්‍යාගෙත් අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් ත්‍යාගෙත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් තවත් ත්‍යාගෙ තියෙන නිසා අනිවාර්යයෙන්ම ගන්න අද සම්පත ලොතරැයි. අද සම්පත ලොතරැයිෙන් ඔයාගේ දවසේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න පුළුවන්. දැන් ඔයා හිතනවා ඔයාට ගෙදර යන්නද මට බෑ. මොකද බිරිඳගේ කන්දොස් කිරියා විවස ගන්න බෑ. නායිටික ගෙවන්න විදිහක් නෑ. ඒ නිසා ගෙදර යන්නතෝ මම කොහේ හරි නිදාගෙන ඉන්න වගේ අදහසක් සමහර පිරිමියට තියෙනවා.
0: ඇත්තටම
1: තියෙනවා එහෙම නේද? අපි දැකලා තියෙනවනේ සමාජයේම. ඒක නිසා මේ තැන් තැන් වල කියලා ණය වෙන්න ඕනේ නෑ. ඔය අනිවාර්යෙන් අද සම්පත ලොතරැයිය ගන්න විශ්වාසයෙන් ඔය දිනදා තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. 250,000ටත් වැඩි වට දවසේ වියදම තියෙනවා නම් ඉතින් එහෙනම් සොරි ඉතින් නේද? එහෙනම් ඉතින් තවත් ලොතරැයි තියෙනවා. තව ලොතරැයි ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙම හරි.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ වාට උන්න කැස්ස හැම්බිලිසාව එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් ගන්න ඕනේ. හරිද? ඔය බොරු කීකේ මේ අනේ මට බෙහෙත් බොන්න බෑ, මට බෑ, මට ડોක්ටර් ගාවට යන්න බෑ කීකේ අඬන ඉන්න කට්ටිය හැම මෙල්ඩෝල් බීලා බලන්නකො නිකම ටිග්මන් සහනේ වාට හම්බෙනවා උන්න කැස්ස හැම්බිලිසාව. ඇඟපත වේදනාව එහෙම තියෙනවා නම් දැන් ගොඩක් අය මහන්සලා මහන්සලා හවසට වැඩේලා ගෙදර ගියාම පස්සාමර හරි අමාරුයි නැගට නේද?
1: ඔව්.
0: ඉතින් මේ මෙල්ඩෝල් එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. පැරසිටමෝල් විශේෂයක් නිසා වාට බය වෙන්නේ කිසිම දෙයක් නැහැ. ඉක්මන් සහනේ අරගෙන එනවා.
1: අනිවාර්යයෙන් මෙල්ඩෝල් කඩේ ළඟ තියාගන්න, ඔෆිස් එකේ පර්ස් එකේ නිතරම තියාගන්න කාඩ් එක ඉක්මන් සහනේ සලසනවා පැරසිටමෝල් විශේෂයක් විදියට. ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනි දැන් ඉතින් සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම් අපිට ලබා ගන්න කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් එක තියෙනවා.
0: ඒ වුණාට මං තරහයි චාමර ඔයගොල්ලන්ට එක්ක.
1: කියන්න මොකක්ද හේතුව?
0: දැන් තරහයි කියලා කියන්නේ
1: ගොඩක් හොඳයි ඒක.
0: තරහයි කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ නිකන් මේ මොනවාද වයිෆ් එක අන්දොස් ගිරියාව කියලා
1: මට බැරිද හැමදාම තරහ වෙලා ඉන්න බැරිද?
0: එහෙම තරහ වෙලා ඉන්න බෑ. විනාඩි 5යි උඩරිම. හරිද? ඊට පස්සේ ආපහු මොකක් හරි කරගෙන යාළු වෙනවා.
1: මොකද්ද තරහ වෙන හේතුව කියන්න බෑ?
0: තරහ වෙන්න හේතුව තමයි දැන් හිතන්නකො ඔයාලා මොකක් හරි පොඩි දෙයකටත් මොනවාද වයිෆ් කියවනවා කියලා කියනවනේ.
1: ඔව්.
0: දැන් වයිෆ් කියවන්න හේතුව කියන්නේ නැහැ ඔයගොල්ලෝ.
1: වයිෆ් කියවන්න හේතුව තමයි වයිෆ් කාන්තාවක් වීම ඉති.
0: නෑ ඒක නෙමෙයි. ඔයාලගේ වැරදි. ඔයාලගේ වැරදි නිසා තමයි දැන් නිකන් හරි හිතන්නකෝ අපි දෙනවා බඩු ලිස්ට් එක. බඩු ලිස්ට් එක දුන්නාම පස්සේ ඔයාලා මොකද්ද කරන්නේ? ඔයාලා කරන්නේ ඒකෙන් මොනා හරි හල්ලනවා. ඉතින් හල්ලාවාන් පස්සේ සමහරකට ඒ හල්ල එන දේ මේ වයිෆ්ට අද ඕනම එක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා එහෙම හල්ලාවාන් පස්සේ සාධාරණයි නිකන් තිකන් එක. තරහ නැද්ද?
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
0: ඉතින් ඒ නිසා ඔය මේ වයිෆ් දෙන බඩු ලිස්ට් එක අසාගල එකේම ගන්න.
1: කොහොමද කාන්තාවන් තරහ යන එක සාධාරණයි?
0: ඒ තමයි සාධාරණ.
1: ඒක අසාධාරණ නෑනේ කොහොමද?
0: නෑ සාධාරණයි. යන කසාගල ග්‍රීන් සුපර් එකට කසාගල ග්‍රීන් සුපර් එකට ගිහින් ආවොත් එහෙම ඔයාට බය වෙන කිසිම දෙයක්වත් නෑ. අර සල්ලි නෑ කියලා එහෙම දුක් විඳින්න ඕනෙත් නෑ. අනේ මේ මොකද බඩු ටික ගන්න සල්ලි හම්බුන්නේ නෑ කියලා එහෙම දුක් විඳින්න ඕනේ නෑ. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ අතරමැදියන්ට ගෙවන ගාන අඩු නිසා අපිට ඒකින් බාණ්ඩ අඩු ගානකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යයෙන් ඉතින් යන්න ළඟම ශාඛාවට මාතලේ වගේම අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොල තැන්වල ශාඛාවන් තියෙනවා. තවත් ශාඛාවන් ආරම්භ කරමින් තියෙන ඔයාගේ නගරේ ඉක්මනින්ම ආරම්භ කරන තමයි ඔයාලගේ සූදානම
0: තියෙන්නේ.
1: නිසා ගිහිල්ලා බලන්න සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීමකට ලබා ගන්න පුළුවන් ප්‍රමිතිගත බහන්ඩ ඉතා සාධාරණ මිලකට වට්ටම් සහිතව පවුලේ හැමෝටම ගිහිල්ලා ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඒ නිසාමයි අපි කියන්නේ අලුත් තැනක් අඩුම මිලක් කියලා. මේ දැන් මේ අපේ සමහර ලේන් තියෙනවනේ දැන් ගෙවල් වටපිටාව ගමුක.
0: ඔව්.
1: ඉරානය සහ මේ ඇමරිකාව අතර ලොකුම ප්‍රශ්නය දැන් උග්‍ර වුණාට පස්සෝ නිපු අපිට තියෙන ලොකුම ගැටලුවනේ හෝමුස් සරහ නැවුලට එන්න බැරි ප්‍රශ්නය.
0: ඔව්.
1: يعني නැවක් දැක්ක ගමන් අර කොහෙන්දෝ නැති මොකක් දෙකක් එනවනේ නේද? එක්කෝ මෙයාලා නැවුලට ගහනවා එහෙන් නැව බේර ගන්න කියලා එනවා. ඔය දෙපැත්තම ඔය වගේ ප්‍රශ්න ටිකක් යන්නේ. ඔව් ඔව්. දැන් ඔය හෝමුස් වගේ සමහර ලේන් වල ගෙවල් තියෙනවා.
0: තියෙනවා තියෙනවා.
1: ළඟින් යන්න බෑ ප්‍රහාරෙල්ල වෙනවා.
0: ඊටත් වඩා හිතනක චාමර අල්ලපු ගෙදරයි මේ ගෙදරයි කියලා වාහනේ නවත්තන්නේ පාරේ වුණොත් එහෙම නෝ පාකින් කියලා දානවා.
1: එහෙමත් දානවා. දැන් අර ලේන් වල ගෙවල් තියෙනවා සමහර ගෙවල්. මම දැක්ක එකපාරට ටෙනිස් බෝල් ලේනවා ගෙදරි වාහන වල ඩාංගල ග්‍රාස් වල වදිනවා විල්. ගෙදර ඉන්න පොඩි කොල්ලෙක් මිනිය නිකන් ඉරානේ වගේ නේද? ඉරාන විප්ලවීය හමුදාව වගේ
0: නේද?
1: යන වාහනෙට ගල් වලින් ගහනවා. එහෙම මම දැක්ක ඒ සිදුවීමක් වෙලා තියෙන වාහනයක මේ පැති කණ්ණාඩියකට හොඳ ගල් පාරක් වැදිලා තිබුණා. ඊට පස්සෙන් ඇමරිකාව ඉරානය වගේ තමයි අල්ලපු ගෙවල්ටික යුදමය වාතාවරණයක් හැදෙන්.
0: ඊට පස්සෙන් පන්දව අතේ කොයි වෙලේ බැලුවත්
1: පන්දමනේ ගල් කැටේ යති.
0: හරි එනම් අපි යනවා සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ හැගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar. චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට biological engineering, food science engineering, artificial intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්. A level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0790290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0770-601822.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
9: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හද, මගේ රට. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවර් ලොතරැයියේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
10: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට ඒ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් 5ක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකීමක්. සෑහෙන දුක්ඛින්දරන ජීවිතයෙන් දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLD එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
4: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: දෙහතයි විනාඩි 42 දැන් බලාව පුවත්පත් සිරස්සල මොනවද කියලා බලන්නත් ඕනේ. අතරේ වට මතක් කරන්න වැදගත්ම දෙයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම උසස් පෙළ නිමා කරලා ප්‍රතිඵල අරගෙන ඉන්න සිසුන්ට මේ වෙද්දි හොයනවානේ ශාවර මම මොකක්ද කරන්න ඕනේ කියලා. මම ඊළඟට මොන තැනකටද යන්න ඕනේ? මම අධ්‍යාපනය හදාරන්න ඕනේ මොන වගේ තැනකින්ද කියලා මේ සමහර අයට අදහසක් ඇති, සමහර අයට නැතුව ඇති. සහ තමන් මේ අධ්‍යාපනය මෙතනින් එහාට තමන්ගේ ඩිග්‍රී එක ඩිප්ලෝමා එක කරන්නේ කොහොමද කියන එක ගැන ඔගලොන් හිත හිත ඉන්නවා ඇති. ඉතින් ඒකට හොඳම තැන තමයි චයිනා ලංකා එඩුකේෂන් කියලා කියන්නේ. මොකද මේ ආවට ගියාට උපාධියක් නෙමෙයි වාට හම්බ වෙන්නේ, ලෝකෙම පිළිගත් උපාධියක් වාට හම්බ වෙන්නේ. අනික රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හම්බ වෙන්නේ. දැන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ලංකාවේ නෙමෙයි, චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් තමයි ඔයාට මේ උපාධිය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක අරන් දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, චයිනා ලංකා එඩ්යුකේෂන්. මොකද චයිනා ලංකා එඩ්යුකේෂන් චීනත් එක්ක චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාල සමග ඇති කරගත්තු සම්බන්ධතා නිසාම අපිට ශිෂ්‍යත්ව 100ක් හම්බ වෙලා තියෙනවා මේ වෙද්දි. ඒ කියන්නේ 2027 වර්ෂය සඳහා යන්න ශිෂ්‍යත්ව 100ක් හම්බ වෙලා තියෙනවා. මේ ශිෂ්‍යත්ව 100 පූර්ණ සහ අර්ධ විදියට වෙන් වෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා දැන් ඔබේ සුදුසුකම් එක්ක ඔබට පූර්ණ ශිෂ්‍යත්වයක් අර්ධ ශිෂ්‍යත්වයක් හම්බ වෙන්න කියන එක බලාගන්න. මොකද සම්මුඛ පරීක්ෂණ තියෙනවා මේ මාසේ 28-29 කියන දවස් දෙකේ. ඉතින් ඔබට එතනට ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා. අනික වැඩි විස්තර හොඳ ආකාරයෙන් දැනගන්න පුළුවන් නේද?
1: ඔව්. දැන් මේ 100 කියලා කියන්නේ අවුරුද්දටම 100ක් නෙමෙයි, පළමු කණ්ඩායමට තමයි මේ ශිෂ්‍යත්ව 100ක් ලැබිලා තියෙන. තවත් ලැබෙනවා. සහ පාඨමාලා ගොඩක් තියෙනවා. චීනයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබනවා කියන්නේ ඉතින් අද වර්තමාන ලෝකයේ ඉතින් ඔයා දන්නවා කොයිතරම් පහසුවක් ඔයාට තියෙනවද සහ ජාත්‍යන්තර පිළිගැනීම කොයි වගේද කියලා. මොකද ලෝක ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වල දැනට චීනයේ විශ්වවිද්‍යාල ඉතාමත් ඉහළ තැන්වල ඉන්නේ. ඒක යුරෝපයේද එහෙම කියලා නැහැ. වෙනසක් නැතුව ලෝකයේ තාක්ෂණයත් එක්ක, විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණය සමග සහ වෛද්‍ය විද්‍යාවත් එක්ක චීනයේ විශ්වවිද්‍යාලවල පිළිගැනීම ඉතා ඉහළයි. ඒ නිසා මේ
0: මං කියන්නේ මේ අර පොතේ දැනුම විතරක් නෙමෙයි, ප්‍රායෝගික දැනුම පවා ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඔයාට අර මේ වැඩේ වුණාට පස්සේ ඒක අමතක වෙලා යන හැඟීම් නම් මෙතන නැහැ. මොකද මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාට හොඳම උපාධියක් දෙන්නේ අර පොතේ දැනුමත් එක්කම වෙනම ප්‍රායෝගික දැනුමකුත් ලබා දීලා. ඒ කියන්නේ ඔයා හොඳ පරිපූර්ණ උපාධිධාරියෙක් වෙලා තමයි එළියට එන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්.
1: අනිවාර්යෙන්. ඒක නිසා ඉතින් චීනයේ විශ්වවිද්‍යාලවලට යන්න බලාගෙන ඉන්න ඔයාට, හීන හැබෑ කරගන්න බලාගෙන ඉන්න ඔයාට ඒ ගෙවනෝට වඩා ඉතා අඩු මුදලකින් මේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන වැදගත්ම කාරණේ තමයි පූර්ණ කාලීන සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව හම්බෙනවා. ඒ වගේම උපාධි සහ ඩිප්ලෝමාවන් තියෙනවා. ඔයා කැමති මොන ශාස්ත්‍රයටද යන්නේ, ඔයාගේ අනාගත සිහිනය මොන පැත්තින්ද තියෙන්නේ, ඩොක්ටර් වාග්ගයට කතා කරන්න ශ්‍රී ලංකා එඩියුකේෂන් එකේ කතා කරලා වැඩි විස්තර දැනගන්න. සියලු විස්තර ඉතාමත් පැහැදිලිව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඉතින් ගිහිල්ලා හම්බෙන්න උනත් පුළුවන්.
0: හරි. ඔයාලේ කිමිකල් ඉංජිනේරින්, එතකොට AI උපාධියක්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, ඒ වගේම බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේම තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා සංගීතයට ආදරය කරන කෙනෙක් නම් සංගීතය සඳහා ඩිප්ලෝමා පාඨමාලා වගේම උපාධි පාඨමාලා තියෙනවා, ඔයාට හදාරන්න පුළුවන් කම තියෙනවා. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා. මොකද මේ චීනය අපි වෙනුවෙන් කෝටි ගාණක් දැන් වෙන් කරලා තියෙන චාමර, අපි කෝටි ගාණක ශිෂ්‍යත්ව ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්නතු දැම්ම ඩොක්ටර් භාග්‍යට කතා කරන්න. 0772290290
1: ඒ වගේම ඉතින් ඔයාලට ගිහිල්ලා වුණත් බලන්න පුළුවන් චැනල් ලංකේ এডুকেෂන් එකටම ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන් නේද? ජයවර්ධනපුර රෝහල ළඟ තමයි තියෙන්නේ.
0: ඔව්, ජයවර්ධනපුර රෝහලේ මේ බී ගේට්ටුව ගාව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට හොයාගෙන යන්නත් පුළුවන්. කාගෙන් හරි අහුවත් කියනවා, Google ලොකේෂන් එක දාගෙන ගියාද ඔයාලට හරියටම තැනට යන්න පුළුවන්කම තියෙනවා. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ නේ.
1: චීනට යන්න බලාගෙන ඉන්නවට උතන වරදින්න විදියක් නැහැ නේ මෙයා.
0: ඒකනේ. චීනටත් ඒගොල්ලෝ හරි පාර පෙන්නල යවන එකේ චයිනා ලංකාවකට හරියන හරි පාරත් ඒගොල්ලෝ දාලා තිනේ හැමතැනකම.
1: අනිවාර්යෙන්. එහෙනම් චීනට ගිහිල්ලා හීන හැබෑ කරගන්න. ඕන ආදරණීය අම්මලා තාත්තලාටත් මතක් කරන්න නේද? දුවට පුතාට හොඳ අනාගතයක් හදලා දෙන්න. දැන්ම චයිනා ලංකා এডুকেෂන් එකත් එකතු වෙන්න. ඒ අතරේ අපි පුවත්පත් සිරස්තල කීපයක් දෙනවා, ඉක්මනින් බලාගෙන යමු නේද?
0: ඔව්, ඉක්මනින් බලාගෙන යමු.
1: දිනබින පුවත්පත්තර පමණක් අද දවසේදී අවධානය යොමු කරමු. ලක්ෂ 50 සමා වෙන්න 50 නෙමෙයි, හිතා ගන්නවත් බෑ මේවන.
0: ලක්ෂ 596ක
1: මුදල් විසුද්ධී කරන නඩුව කාටද මේ? යෝෂිත ඇල්ලෙන් වතුයායක් මිලට අරගෙනලු. ඊට පස්සේ ඇල්ල කියලා කියන්නේ බදුල්ල ඇල්ල. හොඳේ. රත්මලානෙන් ගේකුත් අරගෙන.
0: රත්මලානේ?
1: තවත් සල්ලි කොටස් වෙළඳ පොලකටත් දාලා. චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි කියලා තමයි කියලා තියෙන්නේ. හිතාගන්නවත් බෑ. ලක්ෂ 569 පර්ච් එකක් ගන්න නැතුව අපි නේත්. සාපෙල ඔන්ලයින් ආයුධපත් 23 වනදායින් අවසන් කියලා තියෙනවා. ඒ වගේම වසර 5කට පසු උපාධි ධාරීන් 101ක් බෞද්ධ චිකිත්සක පුහුණුවට කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම MLT කියලා පුහුණුවක් තියෙනවා. ඒකෙන් ඇත්තටම දන්නේ නැහැ මම නම්.
0: මමත් ඒකෙන් අප්ඩේට් එකක් නැත.
1: කුඩු එක්ක ගැහණු ළමයි 161ක් අල්ලලා බිලියන 1.5ක නීති විරෝධී වත්කම් තහනම් කියලත් වාර්තා කරලා තියෙනවා.
0: ගැහණු ළමයි 161ක්.
1: ගැහණු ළමයි 161 ඒක විදිහට හදන්නකෝ. ඊට පස්සේ බිලියන 101.5ක බිලියන හොදේ 1 බිලියන්. ඊට පස්සේ කොළඹ හිටපු පුරපතිනියගේ ඡායාරූපිකුත් අද ඇතුළත් කරලා තියෙනවා දිනමිනට.
0: කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා රෝසි අද කොමිසම හමුවට කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දූෂණ වංචා වෙනුවෙන් තමයි අය වද ගෙනලා තියෙන්නේ.
1: ගෙන්නනවා කියලා තියෙන්නේ නේද? ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා මේ වීමිලදී ගැනීම සම්බන්ධයෙන් දිනමින පුවත්පත.
0: V-metric ton 203ක් මිලට අරන් මණ්ඩලයේ කියයි කියලා තමයි දිනමෙන පුවත්පත සඳහන් කරන්නේ. ඒ වගේම අර්චුනා කිලිනොච්චේ යකානටයි කියලත් සඳහන් වෙලා තියෙනවා. අර්චුනා ගෝය හරි ගියතේ මොකක් හරි ප්‍රශ්නයක් දාගෙනා නේද?
1: එක්ක වෛද්‍යතුමාට යකා වෙහෙල නැත්නම් යකාට වෛද්‍යතුමා වෙහෙලා.
0: දෙකක්
1: තමයි වෙලා තියෙන්නේ.
0: මං හිතන්නේ යකාට වෛද්‍යතුමා
1: වෙහෙලා.
0: අනේ වන්දනේ හරි කමක් නේ. කොහොම හරි එහෙම සිද්දෙකුත් කිලිනොච්චේ පැත්තේ වෙලා තියෙනවා. ඒ අතරේ අතුරුමග නතර වුණු බලශක්ති ව්‍යාපෘති සියල්ල යලි ආරම්භන්න කියලා සඳහන් වෙලා තියෙනවා.
1: ඔව්. ඔයාර කමක් නැහැ කියලා කිව්වා නේද? මම නම් කියන්නේ එහෙම කමක් නැහැ වෙන්න බෑ නේ පුනේ. මහජන නියෝජිත වෙන නේද? එහෙම හිත හදාගන්න කාලය තිබුණා. හැබැයි දැන් නම් තාමත් එහෙම හිත හදාගන්න බෑ. ප්‍රශ්න සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු තියෙන්නේ. සම්බන්ධීකරණ කමිටු තියෙන ප්‍රශ්න විසඳන්න මිසක් යකානටන්න නෙවෙයි. නේද? එහෙම යකානටලා ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් අපිට එහෙම නියෝජිත වෙන්නේ නැහැ නේ තින්නේ. කවුරු කළත් කොහොම කළත් ඒ වගේ දිගටම මේ වැඩේ වෙනවන එක වැරදි වැඩක්. ලෝක පාපන්දු කිරුලට ආජන්ටිනා ස්පාඤ්ඤ අවසන් ගැටුම ඉරිදා එයාට සෙල්ලම් කරන්න දීලා බලාගෙන ඉමු නේද?
0: මේ දවස්වල අනේක තමයි මොකද ලියනවල් මෙසේ කියනවා අනේ ඉල්ලන්නම් වඳින්න මඳින්නම් මේ මොනවාද ලංකාවේ කට්ටිය නම් මුකුත් කියන්න එපා කඩ බෑගෙන ඉන්න කියලා. එයා කියපු කතාව නේ මම අපේ කට්ටිය හදලා තියපු කතාවක් මොකද නැත්තම් කියනවනේ අර ඇස්සහවදී කියලා අපේ කට්ටිය නිකන් හොඳයි කියලා කිව්වත් එහෙම අනිත් පැත්තට පෙරලනවානේ. ඒ නිසා
1: අපේ ඉතින් ක්‍රිකට් ලෝලියෝ වගේම තමයි නේද? විදාකාර මත ලෝලියෝ නින්නේ නේද?
0: මොකද හිතෙන්නේ ආජන්ටිනාවද ස්පාඤ්ඤද? ආජන්ටිනාවද ස්පාඤ්ඤද?
1: දිනන්නේද? මම දන්නේ.
0: මම උවිත් කියන්නේ.
1: අපි බලමු දි කවුරු දිනුවත් ඉතින් කමන්නේ.
0: නෝ ඉතින් අපිට මොකද නැන්නේ?
1: ඔව්. හරි ඔය විදිහට තමයි ඉතින් ප්‍රධාන පුවත් සිරස්තල අද දිනමින පුවත්පතේ වාර්තා කරලා
0: තියෙන්නේ. එහෙනම් අපි යන්න ලෑස්තිකට විරාමයකට කෙටි විරාමයකට ගිහිල්ලා ඉක්මනටම අපි යමු. වෙලාව මතක් කරන්න උදේ 7:50යි.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානමය හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වල පිලි කැම
6: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දහයට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂ
6: 89.1 89.3

0: සමහරුත් එහෙම තමයි ශාමර. අර මේ වැටලඟ නෙමෙයි හැබැයි ටිකට් කවුන්ට් එක ගාව. ඒ බිල බලාගෙන ඉන්නේ මොකද්ද කරන්නේ මොකද්ද ගන්න කියලා. සමහර අනිත් අයට ගන්නත් බෑ. ඒ කියන්නේ
1: එතෙන්ට වෙන සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදරා ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
0: වැට
1: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
0: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
0: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
0: ඔව් එළියට.
1: අතුලට යන්නේ
0: නැහැ. නෑ නෑ නෑ නෑ අතුලට යන්නේ
1: නැහැ. සමහර තාප්ප පාරවල් වල තියෙන දැන් මාර්ග සංවර්ධන අධිකාරිය හිට බිත් නැති විදියට ගලවලා දාන ඔක්කොම. කරන්න බැරි නැත්තම් මේ වැඩේ නේද?
0: ඔව් ඉතින් කරන්න දෙයක් නැහැ.
1: සමන අපේ රටේ මාර්ග පද්ධති හතරක් තියෙනවා. ඒතකොට මේ මාර්ග පද්ධති හතරට නිපු ගැසට් ප්‍රකාරවම ලැබිලා තියෙන බලයක් මාර්ග සංවර්ධන අධිකාරියට මෙච්චරක් ඕනි කියලා මධ්‍ය රේඛාව ඉදලා. මෙච්චර අර එකෙක් මම දැකලා තියෙන කණු හැමදාම දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ. ඒවා එක්ක පස්සේ දාලා වෙන්නේ නැති නේද? කවර හෝ වෙනවා. හැබැයි තින් අර ඔයා කියපු දේ වැදගත් නේද? සමහර අය බලාගෙන ඉන්න කොයි වෙලේ හරි ලොතරැයි කූඩුවක ළඟ ගිහිල්ලා ටිකට් ගන්න තමයි බලාගෙන ඉන්නේ.
0: ඒ කියන්නේ අනිත් අය මුලින්ම සමහරව වෙන මෙහෙම කරනවා. හරි සමහර පොඩ්ඩක් පැත්ත කරලා අනිත් අය මොනවා ගේවල් ගන්න කියලා බලනවා. හරිද? ඔය වෙලාව තියෙන කට්ටිය ටිකක් එහෙම කරනවා. නිකන් ඕෆ් වෙලා යනකොට වගේ. එහෙම නැත්නම් වැරට වේලා සිනාමයි කට්ටිය වගේ දේවල්
1: කරනවා.
0: ඊට පස්සේ එයා අරගෙන යනවා බලනවා. යා මේ ටික ගත්තා මට මේ ටිකට් කියලා හිතලා ඊට පස්සේ දැන් ඔන්න යා ගණන් හදන්න පටන් ගන්න ඕනෙමින් අම්මෝන් ඉදා මේක මේ ළඟින් ගියේ. සමහරකට මේ මෙහෙම වෙන පුළුවන්. අනුමාන කළා කොහොම හරි ටිකට් 10ක් 12ක් කෙනෙක් අරගෙන යනවා. එහෙම ටිකට් 10ක් 12ක් ගන්න හැබැයි අනිත් මිනිස්සුන්ගේ ලොකු වෙලාවක් ගන්න මේසොත් ඉන්නවා. අනිත් මිනිස්සුන් නිකන් හරි ආයේ ටිකට් එක තෝරා දී නිකන් හරි ගන්න කියලා තියෙන පොඩ්ඩක් ඉන්න. පේන්නේ නැද්ද? මං ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්න ඉවර වෙනකන්. මට පස්සේ ආවනම් ඉන්න.
1: ටිකට් එකටත් මරා ගන්න හදනවා නේද?
0: එහෙම කරන කට්ටිය ඉන්න ඕන තරම් මේ කොහොමනත් ඔයාට පුළුවන් මේකයි. ඕකට ඉතින් කොහොම හරි තමන්ගේ කරගත්තට ගැටලුවක් නැහැ. අනිත් අයට කඩතරක් නොවන විදිහට. මොකද ඒකෙන් ඔයාලට හම්බ වෙන්නේ කෝටි ගානක නීති අනුකූලව මුදල්නේ චාමර. සමහරු මේ නීති අනුකූල නැති විදියට මේ සල්ලි හොයන්න ගිහිල්ලා අන්තිමේදී තින් ඉන්න වෙන්නේ කూరు ගණන් කර කර. හැබැයි එහෙම නැතුව නීති අනුකූලාකාරයෙන් ඔයාලට කෝටි ගානක මුදල් තෑගි විදියට හම්බ වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් විතරමයි.
1: අනිවාර්යෙන් කෝටිපති දරණ නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ. මොකද එහෙම කියන්නේ හේතුව තමයි කෝටි ගණක දිරුම් අවස්ථාව තමයි ලබා දෙන්නේ. මේ මැයි මාසයේදී කෝටි 12.4ක් නේද?
0: 12.4ක් දුන්නේ කඳ උඩරටට. කඳ උඩරට තමයි ජයග්‍රහකයා බිහි වුනේ. ඉතින් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම තමයි වඩ සන්ඩේ බෝනස් වාසනාවත් ඔන්න ඉරිදා දවසේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා කියන එක තමයි අපිට හැමදෙස්සෙම මතක් කරන්න තියෙන්නේ.
1: අනිවාර්යෙන් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඒ
1: වගේම ශක්තිමත් බැඳීමක් එක්ක මෙල්වා RB 500 ඉන්න. ඔයාගේ නිවසේ හරි ඔයාගේ ඉදිකිරීමකදී අනිවාර්යෙන් අත්තිවාරමේ සිට මෙල්වා නිෂ්පාදනයන්ම භාවිතා කරන්න ශක්තිමත් වානේ කම්බි.
0: ශක්තිමත් වෙන තරමට අපේ බැඳීම් හැම එකක්ම හැමදාම තියෙනවා කියලා කියනවානේ චාමර. ආදරෙත් එහෙම තමයි. ආදරෙත් ශක්තිමත්ව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ආදරෙත් ඉතින් කොට උඩ ගිහිල්ලා වැට උඩ ගිහිල්ලා අන්තිමේදී විමර වැඩනක තමයි වෙන්නේ. හරිද? තේරුණා.
1: නා යන්න පුළුවන් ඊට පස්සේ නේද?
0: නාය කියන්නේ දෙකට තලා යන්න පුළුවන් ඉතින්. එහෙනම් ඉතින් අපි මේ කතාවත් එක්කම අලුත් පැකටත් යන්න ලෑස්ති වෙනවා. මතක් කරන්න ඕනේ වාර තවත් වැඩගත් දේවල් ටිකක් අපි කියන්න ලෑස්ති වෙලා ඉන්නවා කියන එක. ඉතින් ඒ ඔක්කොම අහන්න අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ අපි වහන්නේ කියලා මතක් කරන්න ඕනේ. FM 89.1 89.3 අපි වහන්නේ. එහෙම නැත්නම් වාර පුළංකම තේනවා www.suprimeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අහන්න. එහෙනම් අපි යන්නේ අලුත්
1: වෙලා මතක් කරන්නම් උදේ 8යි දැන්.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනඩි තහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමමිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසනයි විනාඩි 5යි දැන් බලව අපේ දෙවෙනි පැයට ඇවිත් තියෙන මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: ඒ වගේම ඉතින් මෙල්වා RB 500 ගැන මතක් කරන්න ඕනේ. ශක්තිමත් බැඳීමක් මෙල්වා එක ලංකාවේක අපේ මේක කියන්නේ ඒ නිසා තමයි ඉතින්.
1: ඔව්.
2: මෙල්වා නිෂ්පාදනයෙන් ගන්න. හරි දෙවෙනි පැයටත් අපි ඇවිල්ලා තියෙන අදත් අපි යන්න ඕනි තැනකට සහ යන්න තහ මේ යනවා වගේම ටිකක් වෙනස් අත්දැකීමක් මට නැති මේක අවුරුද්දකට පාරක් කියන නේද
1: වෙනස් අත්දැකීමක්
2: යන්කො බලන්න.
1: හා එහෙනම් අපි යමු ඇවිදින්න.
3: Travel with Supreme.
1: අද අපි කොහෙටද යන ලෑස්ති වෙන්නේ?
2: අද නිපු මම ඔයාව එක්කරගෙන යන්නේ ඓතිහාසික කතරගම පුදබිමට.
1: කතරගමට?
2: දැන් මේ මං කතරගම ගැන අපි හිතන්නේ මේ අපි 10-15 සැරයක් කතා කරලා තියෙනවානේ. කතරගම දැන් වාර්ෂික පවත්වන උත්සව අතරින් ප්‍රධානම තැන ගන්නවානේ මේ ඇසළ උත්සවය. ඇසළ පෙරහැර මංගල්‍යය. ඊට කලින් තවත් උත්සව දෙකක් විතර කතරගම ප්‍රධාන වශයෙන් තියෙනවා. සහ ඉතින් කතරගම හැමදාම විශේෂයිනේ නේද? දැන් මේ ජනප්‍රවාද කතා සහ මෙතන තියෙන අර සෙත් මේ චාරිත්‍ර වාරිත්‍ර මේ එක එක මේ චාරිත්‍ර පවත්වන විදි මෙව හරි අපූර්ව අත්දැකීමක් නේ අපිට නේද? දැන් අපි මෙච්චර දියුණු සමාජ ක්‍රමයකට ඇවිල්ලා දියුණු ලෝකෙක අපි දැන් 2016 වගේ හිටියත් තමයි අපි අර පැරණි ක්‍රමයට බොහෝ දේවල් අනුගමනය කරමින් යනවනේ. දැන් මේක නිසා මේ මට කරුණු ටිකක් හොයාගන්න ඕනි කියලා හිතුණා. මම මේකට ඔබෙන් සහාය ඉල්ලනවා. යම් ආකාරයක හෝ මෙතන ගැටලුව වගේ තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කතා කරලා කියන්න. මොකද මේ ජනප්‍රවාද සහ ආගමික භක්තියට කිසිම තැනක මේ බලපෑමක් ඇති වෙන්න බෑ අපේ වචනවලින්. හරි. දැන් මේ මම අර කිව්ව වගේ වාර්ෂික ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. හරි ඇසළ උත්සවයට තමයි හම්බෙන්නේ. දැන් මේකේ පළවෙනි අංගය වෙන්නේ කප්සිට වීම. හරිද?
1: හරි.
2: දින පහක් පුරා පෙරහැර පැවැත්වෙනවා නිපු. ඒ වගේම ඊට පස්සේ තියෙනවා මේ ගිනි පෑගීම තියෙනවා, දිය කැපීම තියෙනවා. ඊට පස්සේ මේ වේල් උත්සවය කියන උත්සවයක් තියෙනවා. ඔය උත්සව ටික ප්‍රධාන කරගෙන තවත් ඔය ඇතුලේ ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වෙනවා මේ කතරගම පෙරහැර තුල. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිපු?
1: ඇතරම් කවුද?
2: කවුද කියලා තියෙන්නේ? කතරගම දෙවියෝද කියලා තියෙන්නේ? එහෙම යම් ආකාරයක කාර්ද කියලා තියෙන්නේ? මේක දැන් හරි පැහැදිලි නිපු. මේ පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
1: තියෙන්නේ.
2: කවුද ලියන්නේ නැත්තේ මේ ආඥාව? වෙන කවුරුත් නෙමෙයි. රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ.
1: මට හිතුණා මොකද අපි ආලත්‍ය අම්මයි කතාව කියද්දී ආලත්‍ය අම්මව මේ අනුයුක්ත කරන්නේ දුටුගැමුණු රජතුමා කියලා ජනප්‍රවාදයේ සමහර තැන්වල සඳහන් වෙනානේ.
2: ඒක නිසා මම අර කිව්වේ ප්‍රධාන චාරිත්‍ර වටා ගොඩක් තව අනුසාංගික චාරිත්‍ර එකතු වෙලා තියෙනවා මේ කර්තව්‍ය කරගෙන යනකොට. එතකොට දන්නවනේ අපි සරලවම දැන් දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට බාරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. එතකොට මෙතන දේවාලයක් තිබුණේ නැහැ. එතන ගසක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ. ඊට පස්සෙ තමයි මේට ගම්මර පූජා කරමින් මේට සන්නසක් තුල මේ සියලු වත් පිළිත් මේහා සම්බන්ධව කටයුතු කරන්න ඕනේ වස්නායක නිලමෙවරු කවුද? ඒ දේවල් තමයි මේ කරගෙන ආවිලා ක්‍රමානුකූලව අද කාලයට ගැලපෙන විදිහට පෙරහැර සංස්කෘතිය ටිකක් වෙනස් වෙලා
1: තියෙන්නේ
2: නේද? එතකොට දැන් වල්ලියම්මගේ කතාව සහ ස්කන්ධ කුමරුගේ කතාවත් අමුතුවෙන් අය කියන්න දෙයක් නැහැ නිතින් නේද? කොහොම හරි වල්ලි අම්මා කතර ස්කන්ධ කුමාරයාට හමු වෙලා ඉන්පසුව තමයි මේ ස්ථානෙට එන්නේ. කොහොම හරි මේ ඔය ඔකඳ පෙරලෙන් ආව කියලා අපි දන්නවා. දැන් පෙරහැර චාරිත්‍රවල පළමු පෙරහැර හඳුන්වනවා මංගල පෙරහැර කියලා. මේක මේ මහවීදී ඔස්සේ වල්ලි අම්මා දේවාලයට තමයි යන්නේ.
1: හරි.
2: ඉන්පසුව නිපු සීළු පෙරහැරවල් මේ පිටවීදී ඔස්සේ ගමන් කරලා වල්ලි අම්මා දේවාලයට ගිහිල්ලා මහවීදියට ගිහිල්ලා තමයි මහා දේවාලයට
1: යන්නේ.
2: පෙරහැර පහක් මේ විදිහට තියෙනවා. හරිද? මේ පෙරහැර පහ හඳුන්වනවා මගුල් පෙරහැර විදිහට. ඊට පස්සේ මේ 6 වන දවසේදී සදාතුක කරණුව මහා සංඝයාට පූජා කරමින් ඒ ආශිර්වාද ලබා ගනිමින් මහා සංඝයාට දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරමින් පිරිස් සජ්ජායනාවක් තියමින් තමයි 6 වන පෙරහැර ආරම්භ කරන්නේ. මේ දවස හරි විශේෂයි නිපු. ඒ තමයි ওই කඩොල්ලතාගේ දල යුගල රන්කොත් මාලිගාවෙන් පිටතර ගෙනල්ලා ප්‍රදර්ශනය කිරීම සිද්ධ වෙන්නේත් මේ 6 වෙනි දින පෙරහැරෙන් පසුව තමයි. ඒක නිසා මේ මම මේ කියන්න හදන්නේ මේ සියලු දේවල් එකතු වෙලා තියෙන දුටුගැමුණු රජතුමාගේ භාවිතා කරපු දේවල් සහ උන්වහන්සේට දුටුගැමුණු රජතුමාට උදව් කළපු බොහෝ දෙනාගේ වටා තමයි මේ චාරිත්‍රය ගෙතිලා තියෙන්නේ. කඩොල් ලතාගෙනත් අය අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. ඉතින් නේද දුටුගැමුණු කුමාරයාට කොහොම සහයෝගයක් දුන්නේ නැතෙක්ද කියලා ඔය කතා ටික ඔක්කොම අපි කියලා තියෙන්නේ.
1: ඔව්.
2: ඒ නිසා මේක මේ හුදු ආවට ගියාට කරන චාරිත්‍රයක් නෙවෙයි. නේද දුටුගැමුණු රජතුමා සන්නසක ලියලා මේවා සිද්ධ වෙන්න ඕනි ආකාරය ලියලා තමයි මේ කතරගම දෙවියන්ට මේ පුද සත්කාර කරන්නේ. සහ මෙතන ප්‍රධානම කාරණාව මේ සියල්ලක්ම සිද්ධ කරන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මැද. සංඝරත්නය නොමැතිව මේ කිසිම දෙයක් කරන්න බෑ. සංඝරත්නය සහ මෙතන ඉන්න පූජකවරු බස්නායක නිලමේවරු මේ ආගමික සහයෝගයත් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එනිසා හරි අපූර්ව අත්දැකීමක් කතරගම කියලා කියන්නේ යන්න පුළුවන් අය අනිවාර්යෙන් යන්න.
1: යන්න පුළුවන් අය අනිවාර්යෙන්ම යන්න. ඒ වගේම තමයි දැන් ඔයා යන්න කලින් හරි ලස්සන පරිසරයක් තියෙනවානේ කතරගම. ඊට පස්සේ ඔය විනාශ කරලා හැම එන්න එපා. හරිද? ගියාම පස්සේ ඔයා අරන් යන හැම දෙම නිසියාකාරයෙන් බැහැර කරන්න. එහෙම නැත්නම් ඉතින් ඔයා ආපහු ඒ දේවල් අරගෙන එන්න. දැන් ගොඩක් සමාජයකට කොළඹ ඉඳන් යනවා නම් එහෙම නැත්නම් දුර පැතිවල ඉඳන් යනවා නම් එහෙම ගෙදර අරන් යන්න කියන්න බෑනේ. ඔය අරන් යන දේවල් හරි ආකාරයෙන් කසල බැහැරගෙන තැන් වලට බැහැර කරන්න ඉතින් පිරිසුදුව ඉන්න. ඒක තමයි හොඳම දේ. ඉල්ලන හොඳම දේ.
2: උදා රජයත් වැඩක් පටන් ගන්න තියෙනවානේ මේ ප්ලාස්ටික් වලින් තොර පොදබිමක් වැඩසටහන කතරගමින් තමයි පටන් ගත්තේ. කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමයි පටන් ගත්තේ. ඉතින් අපිත් යන අය නේද ගිහිල්ලා ගිහිල්ලා ආව පුරවන් නැතුව කුණුබක්කි පුරවන් නැතුව ප්ලාස්ටික් භාවිතය අවම කරලා පිරිසුදු කරලා එන්න එනකොට නේද කරන්න ඕනේ නැහැ පිරිසුදු. පිරිසුදු රකිවගේ හිටියනම් ඇති ඉතින් අපි නේද යන තැනක.
1: මොකද කියන්නේ අපි මොන සින්දුවද අහන්නේ?
2: මොන සින්දු කියන්නේ මොකද්ද දැන් අපිට දෙන්න යන්නේ?
1: දැන් මට සින්දු දෙකක් තියෙනවා. අපි
2: යමු සෙල්ල කතරගම
1: සින්දු අහනවාද? එහෙම නැත්නම් කද්ද සුර දෙන ඔබ අහනවාද කන්ස ජීවන්ත?
2: මම නම් කියනවා යමු සෙල්ල කතරගම ගීතය අහමු
1: කියලා.
2: මට පුළුවන් ද ගීතය ලවා දෙන්න? මේ වෙලාවේ සින්දු දෙන අයියවත් එකතු කරගන්නවම.
1: සින්දු දෙන අයියවත් එකතු කරගන්නවා. කිරිබත්
2: කුඹුරේ මේ වෙලාවේ උදෑසන බත බුදිමින් සිටින.
1: උදෑසන බත මං හිතන්නේ තාම බුදින් නැද්ද කියලා. මොකද තාම මැසේජ් එකට උත්තර නැහැ. එහෙනම් ඉතින් අපි කතරගම අද දවසේ යන්න ගියේ. ඔයාට මේ දවස්සේ කියන්න පුළුවන්කම තියෙනවා. කතරගම අසිරිය විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ චාමර ගිනි පෑගීම උත්සවයක් තියෙනවා නේද? මේක අවසාන දවසේ තියෙන්නේ. එහෙම
2: මම දිනේ හරියට දන්නේ නැහැ. ගිනි පෑගීමෙන් පස්සෙ තමයි දිය කැපීම
1: තියෙන්නේ. එහෙම දෙයක්වත් තියෙනවා. ඉතින් හරි ලස්සන මේ උත්සවශ්‍රීයෙන් බබලන රාත්‍රීන් කිහිපයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මේ දවස් ටික අත අරගන්න පා කියන එක මතක් වෙන ගමන් අපි හමු වෙසින්දෝ.

0: ප්‍රීම් රේඩියෝ මගේ අද මගේ රට
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා
10: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
8: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න, ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
11: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
12: කුලින් තනදහවා
10: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
8: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න, කෝල් කරන්න 0112 510 516ට.
13: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
14: මට මාසයක්

0: යොදවලා වැඩිදිුණ කරගන්න තමා බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Lucky Hunter.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑටයි විනාඩි 25යි දැන් වෙලාව. සමහර ඉතින් පොළොව තලයේ මිනිසා වගේම මේ සියවසේ මිනිසා, එහෙම නැත්නම් වසරේ මිනිසා, දවසේ මිනිසා බවට පත් වෙනවා ඉතින් නේද? දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කියන විදිහට නම් ඉතින් දවසේ මිනිසා, එතකොට සතියේ

0: මිනිසා ඊට පස්සේ එහෙම අවුරුද්දේ හොඳම ත්‍යාගලාභියා එහෙමයි ගොඩක් නම් කරනවා ඉතින් නේද?
1: එහෙම එහෙම අවස්ථා දෙනවා ඉතින් කෝටි ගණන් වල නේද?
0: නැත්තම් එහෙම ගොඩක් අය නම් කරලා දෙන්නේ පොඩි ගණන් නෙමෙයි ලොකු ගණන්.
1: ලොකු ගණන් කෝටි ගණන් වල දිනුම් අවස්ථා තමයි ජාතික ලොතරැයි මණ්ඩලෙ දෙන්නේ. දැන් කෝටි ගණන් වල දිනුම් අවස්ථා දෙනවා වගේම තමයි ඔයාගේ දවසේ වියදමට හරියන විදිහටත් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලය ත්‍යාග මුදල් ලෑස්ති කරලා
0: තියෙන්නේ.
1: ඒ තමයි අද සම්පත ලොතරැයි.
0: ඔව්.
1: අද සම්පත ලොතරැයි ඔයා ගන්නවා කියලා කියන්නේ ඔයාගේ දවසේ වියදම් ටික කළමනාකරණය කරගන්න ඔයාට පුළුවන්. ඊ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ණය වෙලා ඉන්නවනම් ඔයාට වතුර බිල් ටික ඇවිල්ලා නම්,
0: ඔව්.
1: ලයිට් බිල් ටික ඇවිල්ලා නම්, තව මොනවද තියෙන බිල්?
0: තව ඉතින් වරි පණන් තියෙනවා. ඊට පස්සේ ෆෝන් බිල් තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් බිල් තියෙනවා.
1: ආ මොනවද නැත්තේ?
0: සමහර වෙලාවට ස්කූල් ළමයිගේ මේ වාඩ් මොනවාද අර පහසුකම් හා සේවා ගාස්තු ගෙවන්න තියෙනවා.
1: මේක ට්‍රාන්ස්පෝර්ට් එක නේද?
0: ඔව්. එතකොට ඒවට ගෙවන්න තියෙනවා. කෑම ටික ගන්න ඕනි. කෑම ගන්න මාසෙට රුපියල් 70,000 80,000 විතර යනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය කෑම වේලකට.
1: යනවා.
0: ඒ කියන්නේ 4-5 දෙනෙක් ඉන්නවා නම් ගෙදර. මොකද ඉතින් එක වේලක් කන්න එපා පුතේ කියලා කියන්න බෑනේ අම්මලට. වේල් තුනම උයලා දෙන්න වෙනවා අනිවාර්යෙන්. ඉතින් එතකොට ලොග් ගානක් යනවා.
1: යනවා යනවා යනවා. දැන් සමහර ඒවා දවසේ වියදමටත් උර ඇතුළත් වෙනවා. දැන් මේක බෙදන්න එපා නේ දවසේ වියදමට කොහොමද අපිට හැදෙනවනේ. ඉතින් දවසේ වියදමට හරියනම ලොතරැයි අද සම්පත ලොතරැයි මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි මේ වැඩේ තෝරගන්නේ කවුද ජයග්‍රහකයෝ කියලා. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගලපනවා. ඉන් අනතුරුව ඉංග්‍රීසි අක්ෂරය අවසාන අංක 4 ගලපුණා රුපියල් 250,000යි අංක 4 ගලපුණා රුපියල් 50,000යි අංක 3 ගලපුණා රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි තියෙනවා. අද වියදමට අද සම්පත ලොතරැයි ගන්න වෙන විකල්ප නැහැ. මේක තමයි හොඳම අවස්ථාව. තැන් තැන් වල ගිහිල්ලා හැම වෙලාවක මං කියන්නේ ණයට ඉල්ල ගන්න ඕනේ නැහැ. ණයට ඉල්ලලා ගෙදර යනකොට ආයෙ සල්ලි ඉල්ලනවා සමහරු නේද?
0: ඔව්.
1: අන්න සල්ලි ටික දෙන්න බැරිද? මෂන් අරගත්ත සල්ලි ටික ගන්න බැරිද? ගෙදර ඇවිල්ලත් නැහැ.
0: සමහර අයට ඉතින් ණය දෙන්න, ඒ කියන්නේ ණය දෙන්න පුළුවන් කමකුත් නැහැ, ණය ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා.
1: අපි වගේ නේද?
0: ඔව්, ඒක තමයි.
1: දෙන්නත් බෑ, ගන්නත් බෑ. ඒක නිසා ජාතික ලොතරැයිවල ටිකට් එක කරන් පාඩු ඉන්නවා.
0: ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පිහිටයි තමයි කියලා තමයි කියන්න තියෙන්නේ.
1: ටිකට් පිහිටයි.
0: හ්ම්.
1: NLB පිහිටයි.
0: NLB පිහිටයි. දැන් ඒ පැත්තෙන් ඒ වගේ වාස දෙන චාම්බර අපිට මේ අපේ බිස්නස් එක හරියට කරගන්න අපි ගොඩක් දේවල් කරනවා නේද? බිස්නස් එක වට ගන්න තියන්න ඕනේ. බිස්නස් එක වට ගත්තොත් එහෙම ඉතින් ආයි තව හොඳටම ණය වෙන්න තමයි වෙන්නේ. ඉතින් බිස්නස් එක වට ගන්න තු යන්න යනකොට ඔයාට මේ ඒකට උපක්‍රම හම්බ වෙනවා. හිතන්නකෝ ඔයා වෙල්ඩින් වැඩ කරන කෙනෙක් කියලා. වෙල්ඩින් වැඩේ හරියටම කරගන්න පුළුවන් විදිහට ඔයාට වෙල්ඩින් කූරු හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝඩ නේද?
0: ඔව්, ඉලෙක්ට්‍රෝඩ හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට හොඳම කෙනා තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් මෙල්වා වෙල්ඩින් මේ වෙළඳපොළට අඳුනලා දීලා තියෙන්නේ ඔයාට හොඳම සේවාවක් ලබා දෙන්න පුළුවන් විදිහට. නිර්වද්‍ය සේවාවක් ලබා දෙන්න පුළුවන් විදිහට. අවම ලෝබර, අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ සේවාව බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට. ඊට පස්සේ එයා ආයි දවසක් අනිවාර්යෙන්ම ඔයාට කතා කරනවා. ඔයා වැඩේ හොඳට කරලා තිබ්බා, මට මෙන්න මේ වැඩෙත් කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් තවත් සමහරු කතා කරයි. මුනාදානේ මේ කරලා තියෙන කිසි වැඩක් නැහැ නේ බලන්ඩෝ අප්ප කියලා. ඔයා මෙල්වා පාවිච්චි කරේ නැතුව වැඩේ කරොත් එහෙම අනිවාර්යෙන් එහෙම කතා කරා. හරි.
1: අනිවාර්යෙන් ඒක හින්දා මේ වෙල්ඩින් කර්මාන්තිකයන් මොකද්ද වැටවල් බඳිනවා වගේ නෙවෙයිනේ. හරියට කරන්න ඕනි වැඩි. හරියට කරන්න නම් ප්‍රමිතියෙන් යුක්ත බහන්න තියෙන්න ඕනි, යකඩ තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝඩත් හොඳට තියෙන්න ඕනි. එතකොට තමයි වට නිෂ්පාදනය හොඳට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනික ඉතින් ලාභයි වැඩි. මොකද බල ශක්ති කාර්යක්ෂමතාවය වැඩිනේ. ඒක ඉලෙක්ට්‍රෝඩකින් ගොඩක් ප්‍රමාණයක් වෙල්ඩින් කරන්න පුළුවන්. ඒ නිසා මෙල්වා තෝරගන්න දශක දෙකක සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ අපේ වෙළඳපළ.
0: දැන් සමහර අය ඉන්නවා චාමර මේ තමන්ට හම්බ වෙන පඩියෙන් පොඩි ගාණක් වෙන් කරලා මාසෙකට කීප දෙනෙක්ට මොන මොනා හරි අරන් දෙනවා. ඒක සමහර අය කරන හොඳ ක්‍රියාවක්. මොකද එයා හිතන දේ තමයි මට මහා ලොකු දේවල් කරන්න බෑ. හැබැයි ඒ වෙනුවට මම මිනිස්සු 5 දෙනෙක්ට හරි 6 දෙනෙක්ට හරි එක්ක පොඩි බෙහෙත් මල්ලක්, එහෙම නැත්නම් ඒගොල්ලොන්ට එකතු කරපු කෑම පොඩ්ඩක් දාලා හදපු මල්ලක් මොකක් හරි එකක් කාට හරි දෙන්න උත්සාහ කරනවා. පාරින් අයට හරි කාට හරි. ඉතින් එහෙම මිනිස්සුන්ගේ හිත හරිම හොඳයි සහ ලස්සනයි චාමර. මොකද මේ මිනිස්සු දන්නවා තමන්ට මේ කරන්න පුළුවන් තරමින් කරාට පස්සේ අපිට කොයිම වෙලාවකවත් මේ නරකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම දේවල්
1: සහ මේ මිනිස්සු දන්නවා දීමෙන් දුප්පත් වෙන්නේ නැහැ කියලා නේද?
0: ඔව්, දීමෙන් දුප්පත් වෙන්නේ නැහැ කියලා.
1: සමහර නම් දැන් ඉන්නවා නංගිලා මල්ලිලා ටිකක් ගිහලා නේද බත් පැකට් එකක් දීලා වීඩියෝ කරන ඉන්න. එයාලා ගැන නේ අපි මේ කියන්නේ.
0: නෑ නෑ, එයාලා ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ තමන් හම්බ කරගත්තු දේවල් වලින් වෙන කෙනෙක්ට දෙයක් අරන් දෙනවා කියන එක චාමර වෙනමම සතුටක්. ඒ කියන්නේ අපි මුලින්ම තමන් හම්බ කරගත්තු පඩිය ගෙදරට දෙන්නේ. අම්මගේ තාත්තගේ අතර දෙන්නේ සහ අම්මට තාත්තට දේවල් අරන් දෙන්නේ. මොකද අපි දන්නවා අම්මා තාත්තා කොච්චර අපි වෙනුවෙන් වියදම් කරාද, මහන්සි වුණාද, කැප වුණාද කියන එක. ඉතින් ඒ නිසාම අපි අම්මා තාත්තා වෙනුවෙන් පවා දේවල් කරනවා. දැන් ඔයා හිතන්න, ඔයා බාණ්ඩ එකපාර 5-6 දිනකට එහෙම නැත්නම් 10 දිනකට විතර ගන්නවා කියලා. දැන් ගන්නකොට සමහර විට ඔයාට හිතේ ඇති චාමර ඉස්සර නම් ඔයා දුන්නේ 3-4 දිනකට විතරයි. හැබැයි මට තව වැඩියෙන් දෙන්න පුළුවන් නම් මට ඒක හොඳයි කියලා හිතනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතන කෙනෙක්ට දෙන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුප එකත් එක්ක එකතුනත්. එහෙම මොකද කසාගල ග්‍රීන් සුප එකේ බාණ්ඩ වල ගාන අඩුයි. එතකොට ඔයා ඉස්සර දුන්නේ හිතන්නකෝ අපි පැක් 3-4ක් කියලා. දැන් ඔයාට ඊට වඩා වැඩියෙන් පැක් ටික දෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා ඒකට දානවා නම් සීනි, පරිප්පු, එතකොට හාල්, පාම් පිටි, ලූණු, ඒ වගේ දේවල් දානවා නම් ඔයාට ඒ දේවල් හරි සාධාරණ මුදලකට අරගෙන තව ටිකක් පැක් ටික වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කසාගල ග්‍රීන් සුප එකට යන්න ශාඛා තියෙනවා. ලංකාව වටේම ශාඛා ඉදි කරන්න අරන් තියෙන ඒගොල්ලෝ. දැනට ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරියේ කඩුවර ගණේමුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල. කසාගල ග්‍රීන් සුප කියලා කියන්නේ අලුත් තැනක් අඩුම මිලක් කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ගිහිල්ලා බලන්න කොහොමද මේ සුපිරි වෙළඳ සල් ජාලය අත්දැකීම කියලා.
0: එහෙනම් සින්දුකට යමුනේ.
1: සින්දුකටම වෙලා බුදේ 8:31යි.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම්ක හොඳ වර්ගයක.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
5: මෙන්වා මෙතේ. දන්න තියෙන GI බොක්ස් බෝඩ්. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: අතරින් මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොහෙද
5: හිතට ශක්තිය
6: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් ගුණ පිළිකෑම
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
10: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑසනයි විනාඩි 44යි දැන් වෙලාව. මේ චීනට යන්න තුමනි චාමර.
2: චීනට යන්න නෝ කන්ද කද්දාගෙන ඉන්න දැන් කොහමද ළඟද දවස?
1: ඇයි ඒ?
2: එක පාට මේ සද්ද වැඩි වෙනනේ මේ වගේ.
1: හරි හරි ඉතින්. හරි මොකද කියන්නේ? මම ආව චීනට යවන්නම්. ඔයා හැබැයි බෑ එහෙම බෑ.
2: චීනට යන්න ළමයි ඉගෙන ගන්න.
1: ඔව්.
2: දැන් මේ ඉගෙන ගන්න වයසක නෙවෙයි ඉන්නේ උගන්නන්න ඕනි වයසකින්. චීනය කියලා කියන්නේ හිතා ගන්න බැරි රටක්නේ. චීනයේ තියෙන සංකල්ප තුල තියෙනවනේ ගොඩක්ම නිපු මේ විනය කියන දේට ලොකු තැනක් දීලා තියෙනවනේ නේද?
1: ඔව්. තියෙනවානේ.
2: දැන් අපේ රටේ වගේ චීනෙත් දේවල් නියෝග කරන එක අමාරු නෑ.
1: දැන්
2: නියෝග කරන එක පිළිපදිනවා.
1: පිළිපදිනවා.
2: අපේ තමයි ඒකට යන්නේ මානව හිමිකම් ඔක්කොම කලින්. මානව හිමිකම් එකේ සමහර ගිල්ල නිදාගෙන ඉන්නේ සමහර අය.
1: ඔව්.
2: මොකක් හරි දෙයක් ගෙනාවොත් එම කෙලිම යනවා මානව හිමිකම් කඩ වුණා කියලා නේද?
1: ඔව්.
2: සමහර දේවල් වලට සමහර දේවල් කඩ කරන්න වෙනවා ඉතින් අපිට. චීනය කියලා කියන්නේ අසීමිත කැපකිරීමක් කරලා රටේම මිනිස්සු නේද? අද මේ වගේ තැනකට අවිල ඉන්න රටක්. ඉතින් පළවෙනි කාරණාව චීනයේ අධ්‍යාපනයේ අද ලෝකේ කවුරු මොන තර්ක ගෙනාවත් ලෝකේ අංක 1 විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වල චීනය ඉන්නේ අංක 1.
1: අනික චීනයේ තියෙන තාක්ෂණයේ චාමර අපිට මේ ළඟදි නිවුස් එක තිබ්බා. ඒ කියන්නේ එක දවසකින් මේගොල්ලෝගේ ටිකක් කැඩිලා ගියපු පාරක් එක දවසින් එක රැයකින් හදලා දානවා චාමර. ඉතින් මිනිස්සුන්ට කිසිම බාධාවක් නැති වෙන විදිහට එක රැයකින් හදන්න පුළුවන් තාක්ෂණයක් ඒගොල්ලෝ ගාව තියෙන ඒගොල්ලෝගේ දියුණු කරගෙන තියෙන්නේ.
2: ඒකයි මම එදත් කිව්වේ මේ ලෝකේ අනාගතය ඇයිති චීනයට කියලා නේද?
1: ඒ කියන්නේ කාර්මික දැනුම ඉංජිනේරු දැනුම මේ හැමදේම හරියාකාරයෙන් චීනයේ තමන්ගේ ඉන්න කට්ටියට දීලා තියෙන්නේ චාමර. තමන්ගේ ණයව හරියාකාරයෙන් ඒවට නියෝජනය කරනවා.
2: අපිට වෙන දේවල් වැඩක් නෑ. අපි මේ කියන්නේ අධ්‍යාපනයේ නේ. පුළුවන් තරම් මානව සම්පත දිනු කරන්න ඕනේ කියලා චීනයේ අදහසක් තියෙනවා. ඒක නිසා ලංකාවේ වාදෙන් විදේශීය විශ්වවිද්‍යාලයක වාගේ උපාධි සිහිණය සාර්ථක කරගන්න නම් මේ කල්යල් බලමින් ඉන්නේ. තැන් තැන් වල හොයමින් ඉන්නේ. ආයෙත්ින් තැන් තැන් වල ගිහිල්ලා රස්තිය අදු වෙන අතරමං වෙන්න දෙයක් නෑ. යන්න චයිනා ලංකා එඩියුකේෂන් එකට.
1: ඔව් චයිනා ලංකා එඩියුකේෂන් සෝදානමින් ඉන්නේ ඔයාට ගැළපෙනම උපාධියට ශිෂ්‍යත්ව ලබා දීලා. මොකද මේ වෙද්දි ශිෂ්‍යත්ව 100ක් ලැබලා තියෙන 2027 පළවෙනි කණ්ඩායමට යන්න. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් එකට සහභාගී වෙන්න. ජූලි 28 29 වෙනිදා තමයි එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙන්නේ. මේ ඉන්ටර්විව් තියෙන්නේ සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ සමා වෙන්න. එන්ට්‍රන්ස් එක්සෑම් එකේ මේ සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ. ඉතින් ඔබට එදාට මේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ කිමිකල් ඉංජිනේරින්, එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම තමයි computer science and technology, fashion designing and textile engineering, biological engineering, food science engineering වගේ තවත් බොහෝ උපාධි වලට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. පූර්ණ ශිෂ්‍යත්ව හෝ අර්ධ ශිෂ්‍යත්ව සමගින්. ඒ වගේම තමයි music diploma උපාධිය ඔයාට හදාරන්නත් අවස්ථාව තියෙනවා. කියන්නේ සංගීතයට වැඩිපුර ආදරය කරනවා නම් තව තව සංගීත ශාස්ත්‍රයන් ඉගෙන ගන්න කැමති නම් ඔයාට චීනට ගිහිල්ලා ඒකත් කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ වෙන්නේ සංගීත උපාධියේදී චාමර මේ එක්කෙනාට එක ගුරුවරයෙක් මගින් හම්බ වෙනවා. ඒ කියන්නේ තමන්ට ගුරුවරයෙක් ඉන්නවා. දැන් හිතන්නකෝ ආ පියානෝ ඉගෙන ගන්නවා, গিටාර් ඉගෙන ගන්නවා කියලා. ඒවට වෙනම තමන්ට තනියෙන් ගුරුවරයෙක් හම්බ වෙනවා. ඒක තමයි වෙනස.
2: දැන් මේ අපි කියන දේවල් වලට අර අමතරව තවත් ගොඩාක් පාඨ මාලාවන් තියෙනවා. විශේෂයෙන්ම ওই වෛද්‍ය විද්‍යාත්මකව හදාරන සිසුන්ටත් ඒ අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. ඒ වගේම දැන් ওই මොඩල් පර්ෆෝමන්ස් වගේ ලෝකේ නවම වෙළඳපොළට ගැලපෙන විදිහේ පාඨ මාලාවන් ගොඩක් තියෙනවා. මේ සියලු තොරතුරු දැනගන්න දැම්ම කතා කරන චයිනා ලංකා এডুকেෂන් එකට.
1: අනික කලමනාකරන උපාධිත් තියෙනවා. ඒක අමතක
2: කරන්න. ආදී රසක් තියෙනවා, අංශ රසකින් තියෙනවා. ඒ නිසා ඔයා හිතනවා ඇති මගේ මම බලාපොරොත්තු වුණ දේ අපි දෙන්න කිව්වේ නැහැ නේ කියලා. ඒක නිසා හරියට මේ දේවල් දැනගන්න ડોක්ටර් භාග්‍යට කතා කරන්න, කතා කරලා වැඩි විස්තර දැනගන්න.
1: කතා කරන්න ඕනේ 0.77.290.290.290 චයිනා ලංකා এডুকেෂන් එකට වා දැන් කෝලක කරන් බලන්නකෝ. සමහරකට වාගේ දරුවා මේ වෙද්දි උසස් පෙළ නිමා කරලා උසස් පෙළ සමත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැන් කතා කරලා බලන්න, එතකොට යාලා විස්තර ටික ඔක්කොම කියයි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. හිතන්න පූර්ණ ශිෂ්‍යත්වයක් එක්ක චීනට ගිහිල්ලා, ඒ කියන්නේ සියලුම වේදම් චාමර අධ්‍යාපන වෙනුවෙන් සියලුම වේදම් දරන්නේ චීනේ. අයවට අමුතුවෙන් වේදම් කරන්න උවමනාවක් නැහැ. සමහර අයට මේ දැන් හිතන්නකෝ අන්තිම අවුරුද්ද සමහර විට පොඩි මුදලක් ගෙවන්න වෙයි. ඒක මේ අපේ ලංකාවේ සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ගන්නවට වඩා හරිම අඩු ගාණක්, හරි සුළු ගාණක්. ඉතින් ඒ නිසා ඒකෙන් හැම විස්තරයක්ම දැනගන්න ડોක්ටර් බාගෙන් කතා කරන්න. එහෙම නැත්නම් චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B2 අසල. ඔබට එතනට ගියාන් පස්සේ ඉක්මනටම හොයාගන්න පුළුවන්කමක් තියෙනවා.
2: එහෙනම් ඉතින් අනාගතේ ගොඩ දාගන්න චයිනා ලංකා এডুকেෂන් එකට කතා කරලා ඔයගේ සිහින සබෑ කරගන්න. හරි අපි ආඩම්බර වෙනවා ඉතින් නේද?
1: වාහ
2: අධ්‍යාපනයේ නිහලට යනකොට රටකට ආඩම්බරයි නේද? නේද? මානව සම්පත තමයි දියුණු වෙන්න ඕනේ රට.
1: එහෙනම් අපි යන ලෑස්ටි කෙට විරාමයකට වෙලා මතක් කරන්නම්. වෙලා උදෑසනයි විනාඩි 48යි.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුතා.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසනයි විනාඩි 54යි දැන් වෙලාව.
2: ඉතින් මතක කරන දේවල් ටිකක් තියෙනවා.
1: ඔව්.
2: නේද ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නත් ඕනේ, මෙල්ඩෝල් ගැන කියන්නත්
1: ඕනේ. අපි ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මුලින්ම කියමුද?
2: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්න ඕනේ. ධන නිධානයේ ලොතරැයි කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුවිශේෂී ලොතරැයි. ඒකට හේතුව තමයි කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ලොතරැයි අතරේ ධන නිධානය කියන්නේ. ඉතින් ආය අහන්න දෙයක් නැහැ. කෝටිපතියම තමයි මෙච්චර කාලයකට බිහි කළේ. පහුගිය මැයි මාසයේදී කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයිට පුළුවන්කම ලැබුණා. හරි, ඊට පස්සේ දැන් සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අවස්ථාව සියල්ලක්ම ඔයාලට හදලා දීලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. වැඩි වැඩියෙන් ගන්න ඔය හීන ටික හැබෑ කරගන්න, බලාපොරොත්තු ඉටු කරගන්න. අද හොඳම දවස කියලා හිතාගෙන, වාසනාව උදා වෙන දවස කියලා හිතාගෙන ගිහිල්ලා ගන්න ටිකට් වැඩි වැඩි.
1: සමහර අයට උණ හැදෙන්නේ චාමර මේ මතක් වුණාට පස්සේ ගෙවන්න තියෙන ඒවා. සමහර අයට උණ හැදෙනවා මේ ඔය අම්මා එපා කියන දේවල් කරාම පස්සේ.
2: ඔව්.
1: අම්මා එපා කියලා නාන්න එපා. හරිද? අද නාන්න එපා, හොඳ නැහැ කියලා කිව්වම පස්සෙත් උණ හැදෙනවා. අම්මා එපා කියලා මොන හරි කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ඉමේම උණ ගන්න ඕලු එක්ක මුකුත් එක්ක උණ ගන්නවා. මොකද අම්මලා එපා කියලා කියන්නේ වැරද්දක් කරනවා කියලා අම්මට කලින්ම ඉව දැනෙන නිසා
2: තමයි.
1: හැබැයි එහෙම එපා කියලා කරගත්තු දේවල් වලට උණ ආවොත් එහෙම ඒ උණ අඩු කරගන්න ඔයාට ගොඩාක් අමාරු වෙයි. හැබැයි ඉතින් මෙල්ඩෝල් බිව්වොත් එකක් හරි ඔයාට ඔය අම්මලා කරන්න එපා කියලා කරපු යෝගේ උණ අඩු කරගන්න පුළුවන්. ඒක අර පොඩ්ඩක් ඇඟ ඇතුළේ එන බුරු උණක් නේ චාමර. මොකද බයට එන උණනේ. හැබැයි ඇත්ත උණක් ආවොත් එහෙම ඇත්තටම මේ වයර සාසදනයක් හරි එහෙම නැත්නම් උණක් ආවොත් එහෙම ඔයාට පුළුවන් මෙල්ඩෝල් අරගෙන ඉක්මන් සුවය ලබා ගන්න. මොකද ඇඟපත වේදනාව, හිස රදේ, එතකොට උණ, කැස්ස, හෙම්බිරිසාව මේ හැමදේම ඉක්මනටම අඩු කරගන්න සහනය සලසන්නේ මෙල්ඩෝල් විතරමයි.
2: ඔයාට තෙහෙට්ටු ගතියක් නිසා උණ වගේ නෝනම් මෙල්ඩෝල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඉතින් මේ දවස්වල දවස් ගණන් උණ තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න. මොකද ඩෙංගු තාමත් හිස ඔසවමින් තමයි තියෙන්නේ නේද? බලාගෙන ඉන්නපා උණ තියෙනව නම් දින ගාණක්. හරි, ඊළඟ කාරණාව තමයි එන්ඩෝස්මන්ට් තියාගන්න මොකද කරන්නේ?
1: අයි
2: දැන් එන්ඩෝස්මන්ට් එක ඔතන තියාන මම වෙන කොලයක් බලන්න කිව්වේ.
1: මොකද්ද?
2: ධන නිධානේ ඔතන තියෙන්නේ වෙන්නේ.
1: හරි, ඉතින් පොඩ්ඩක් ඉතින් හේම් වෙන්න පුළුවන්. ඉතින් ඇයි උඩ කඩපාඩම්න්නේ?
2: කඩපාඩම්
1: කිව්වා. ඔයා හැමදාම ධන නිධානේ ගන්නවා නිකන් ඔය දන්නේ නැවගේ ළඟපාන්නේපා. හරිද? නිකන් මම ටිකට් ගන්නෑ වගේ කියන්න.
2: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කාටද කඩපාඩම් නැත්තේ නේද?
1: ඒකනේ.
2: ටිකට් ටික කියනද ඔක්කොම ටිකට්. ඔව්, පොඩි කාලේ ඉඳන් දන්නවා සමහර. ඔය පොඩි ළමයි ඉන්නවා ටිකට් එකතු කරන ළමයි කවදද දැකලා
1: තියෙනවා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ටිකට් එකතු කරලා මේක එක දේවල් හදනවා
2: සමහර. හදනවා. දැන් අර අයලා ගිහිල්ලා ඉල්ල ගන්නවා අර සමහර කට්ටියකින් එහෙම. දැන් මොකද මේ කොළ විසි කරන්නේ නැහනේ. කුණු බක්කයක් තියලා තියෙන එතන දාන්න. සමහර අය මම දැකලා තුන ඉල්ලගෙන එනවා ළමයි. ඒ කාලේ අපිටත් තිබ්බ මේ මුද්දර එකතු කරන හීන වගේ නේද?
1: තිබ්බද?
2: දැන් මුද්දර පොත් නිකන් කොහෙද කියලාවත් දන්නේ.
1: හැබැයි ඔය දන්නවද අපේ ලංකාවේ ඉන්නවා ඔය මේ හැම මුද්දරක්ම එකතු කරගත්තු එක්කෙනෙක්. කියන්නේ හරි ලස්සන පොතක් හදලා තියෙනවා චාමර. අපි මීට කලින් වැඩසටහනක් ගියත් එක කරා. එයා හරිම ලස්සනට මේ පොත් ටික එහෙම හදාගෙන මුද්දර වලින් ලොකු ඇල්බම්යක් වගේ හදාගෙන ලංකාවේ පළවෙනි මුද්දරේ ඉඳන් හැම එකක්ම එයා ළඟ ඉතුරු එකතු කරන් තියෙනවා. හැම මුද්දරක්ම තියෙනවා. අපි ඉස්සරහට පුළුවන් උනොත් බලමු යාව අපි සම්බන්ධ කරගන්න.
2: අපි ළඟ ඒ දවස්වල තිබුණා චන්ද කාඩ් එකතු කරලා.
1: චන්ද
2: කේක පාට චන්දක. කොළ පාට, නිල් පාට, රතු පාට.
1: ආ, ඉස්සර චූටි මේ චන්ද කාඩයක් දෙනවා නේද?
2: චන්ද දවසේ උදේ පාරට දානවන කොළෝගයක්.
1: ආ,
2: ඒ කොළ නෙමෙයි මං කියන්නේ අර පොඩි පොඩි කාඩ් ආවනේ.
1: ඔව්.
2: ඒක කේ කේවා තියෙනවා. රට හදන්නම්, අනාගතේ හදන්නම්. දැන් ඒව දකිද්දි hina යනවා.
1: දැන් අයියනේ මේ හදලා තියෙන රට මදිද ඔයාට?
2: ඔව්, මේ ඇති හොඳටම. අපි එහෙනම් අලුත් පැයකට යමු. චන්දගෙන ගියත් සමහරවිට කට්ටිය තරහ යනවා.

0: තවත් අලුත් පැයක වෙලාව පෙරවරු 9යි විනාඩි 3යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර්
1: වාර්තාපිට වාර්තා තබමි කෝටි අතේ එන්නල්වි තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනනිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: දෙන වැයි විනාඩි 8යි දැන් වෙලාව. අපේ TikTok live එකේ කටි මතක කරන්න තෝරන චාමර හැබැයි කලින් මතක කරන්න ඕනේ ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: ඒ වගේම තමයි මෙල්වා ගැනත් මතක් කරන්න ඕනේ.
0: ඔව්
1: මෙල්වා GI pipes අපිත් එක්ක ඉන්නවා. ශක්තිමත් බැඳීමකට තින් මෙල්වා නිෂ්පාදනයන් තෝරගන්න. දැන් මේ ඔයාලට මම කතාවක් කියන්න යන්නේ නිපු.
0: මොකද?
1: හරිද? එක්තරා මේ විශාල නගරයක පරණ බඩු වෙන්දේසි කරන ලොකු බිල්ඩින් එකක් තියෙනවා.
0: පරණ බඩු.
1: ඔව් පරණ බඩු මේ විකුණන වෙන්දේසි කරන බිල්ඩින් එකක් තියෙනවා. මේක බැලූ බැලමටම නිකන් පරණම ගොඩනැගිල්ලක්. ඒ තරමට කියන්නේ අවුරුදු ගානකින් ප්‍රතිසංස්කරණය කරපු නැති එමර හොල්මන් මන්දිර වගේ තියෙනනේ බිල්ඩින්. ඒ වගේ බිල්ඩින් එකක් තියෙන්නේ. මේක ඇතුළේ ඉන්න අයිතිකාර මහත්තයත් ජේෂ්ඨ පුරවැසියෙක් ඉන්නේ. ඔහුත් ඊටාම පරණ බඩුවලටම හරියනම කෙනෙක් තමයි ඉන්නේ. මකුල් දැල්ල එහෙම තියෙනවා සමහරවල් මකුල් දැල්ල හිර වෙලා සමහරුන් නම් අනතුරක් වෙන්න පුළුවන්. ඒ තරමටම මේක බඩු බාණ්ඩ පිරීලා
0: තියෙනවා.
1: සමහර ගොඩක් ජේෂ්ඨ පුරවැසියන්ම තමයි ඕන් පාවිච්චි කරපු ගොඩක් සංගීත බඩු වගේ දේවල් මෙතන තියෙනවා. සමහර අය ඇවිල්ලා මේ වරන් යනවා, සමහර අය බලන් එනවා, සමහර අය නිකන් පිම්බාමිය කෑවම උඩ යනවා නිකන් දූවිලි නිකන් අර මොකක් හරි කර්මාන්ත ශාලාවක වගේ. හරිද? දැන් මේකේ ඔන්න එක දවසක දැන් මේක දවස ගන්න වෙන්දේසි දානවා මේ මහත්මිය. එක දවසක සංගීත බඩු වගේක් වෙන්දේසි දාන තමයි දැන් තිනේ තියෙන කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා වැඩේට. මේ මහත්තයා පළවෙනියට තෝරගන්නේ පියානෝ එකක් තමයි වෙන්දේසි දාන්නේ.
0: හරි.
1: පියානෝ එකක්, පරණ පියානෝ එකක්. අර වගේම තමයි ඈතින් පියනෝ කට්ටියට දූවිලි අල්ලුවාම එහෙම නිකන් අඟලක් විතර දූවිලි තට්ටුව තියෙන්නේ මේක.
0: හා.
1: ඊට පස්සේ මේක ගන්න දැන් වෙන්දේසි තියනවා කෙනෙක් කියනවා, "ඔව් මේවා ගන්නද අපි? මේවා ගන්න පුළුවන්ද? මේ මොනවද මේ? මේවා බලන්නද? මේ ගන්න එක සමහරු යනවා යන්න නිකන්. මේවා විකුණන්න එපා අනුස්සය. මේවා කොහොමද අපි ගන්න කියලා බයිනවා සමහර අය ඇවිල්ලා අර දූවිලි තියෙන නිසා." කොහමරි එක්කෙනෙක් කියනවා නියම් මේ පවුම් 5යි කියලා කියනවනේ. කෙනෙක් කියනවා පවුම් 6යි කියලා කියනවා. සමහර කෙනෙක් කියනවා පවුම් 10යි කියනවා. එතන ඉහට යන්නෙම නැහැ නේ. ගණන් ගන්නෑ. ඊට පස්සේ අර මහත්තයත් නිකන් වැඩි මුකුත් කියන්නේ නැහැ. මේ මහත්තයා ගිහිල්ලා අර දූවිලි පියදාලා පිමිනවා කියලා ඌ ගලනේ. අර කට්ටි පේන්නේ නැති වෙන දුම් වලාවක් කරනවා නිකන්. අපේ සමාන බස් එකක් යනකොට පාර යනවෙන්නේ දුම වගේ. කොහමරි ගිහිල්ලා මේ මහත්තයා ස්ටෑන්ඩ් එකක් අරන් ගිහිල්ලා එතන ඉඳගෙන මේකේ පියානෝ පාට් එකක් වාදනය කරනවා. අපි කියන්නේ ඒකනේ වාදනය කරන එක සංගීත කාණ්ඩයක්. එක පාට මේක මහත්තයෙක් කෑ ගහලා කියනවා පවුම් 500යි කියලා. එක්කෙනෙක් කියලා කියනවා පවුම් 1000යි කියලා. ඉතුරු එක්කෙනා කියනවා පවුම් 2000යි කියලා. පවුම් 2500 කියපු කෙනා අරන් එනවා පියානෝ එක. අර දූවිලි පිටින්ම අරගෙන යනවා. මිනිස්සුන්ගේ ජීවිත සමහරලාට ඔය වගේ තමයි නේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ වටිනාකම ඔයා දන්නේ නැතුව සමහරලාවට දූවිලි වැහිලා මිනිස්සු කියන කතාවලට ඔයා ජීවිතේ බිමටම වැටලා සමතලා වෙලා ඔයා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ තෝරගන්න ඕනි වාට ගැළපෙනම කෙනෙක් කියන්නේ අන්න ඒක නිසා තමයි. මොකද අර පියානෝ පාට් එක අර මනුස්සයා ගිහින් වාදනය කළේ නැත්තම් අර පවුම් 5කට තමයි පියානෝ එක විකිණෙන්නේ. අපේ ජීවිතවලත් අපේ තියෙන වටිනාකම් සමහර මිනිස්සු නිසා අපි බාල්දු කරගෙන ඉන්නවා. සමහර මිනිස්සු තමයි අපේ ජීවිතවල තියෙන වටිනාකම් උඩට අරගෙන
0: ඉන්නේ.
1: ඒ නිසා ජීවන ගමනේ මිත්‍රයා තෝරගන්නකොට අර වගේ මිනිස්සෙක් තෝරගන්න. එච්චර කියන්නේ
0: තියෙන්නේ. එහෙනම් ඉතින් ඒ වගේ වෙන්න, ඒ වගේ කෙනෙක් තෝරගන්න කියලා මතක් කරන ගම අපිත් යමුනේ සින්දුවකට.
1: යමු යමු.
0: සමහර අය නම් ඉතින් සිතින් විතරයි පෙම් කරන්නේ චාමර. තමට ඇති නෑ කියලා දන දන. නේද?
1: ඔව්. දූවිලි පිහදාලා ගන්න.
0: ඒව බෑන් තමට ඇති නැත්තම් ඒ එතකොට දූවිලි පිහදාලා ගන්න විදියක් නෑ.
1: පිටි ගන්න යෝ කරන්නේ. ඇති නැත්තම් හිත හදා ගන්න. චාමර මේ කියන්නේ හිත හදා ගන්න විදිය නේද?
0: ඔව්.
1: සිතින් විතරක් පෙම් කරන්.
0: දුරින් හිඳ ඔබ දැස බලන්නම් කියලා කියනවා ඉතින්. එහෙම කරන්න ඕනේ. හරි?

0: A sunave ai ecă, a sunave ai tână. Supreme Radio. Magiyana, magirata.
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා.
7: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
8: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්.
4: Back to back සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 PM in Porto with Ashi Ali.
11: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
12: එතකොට දැන් ආදරේ දැනෙනවද?
11: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
12: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: 89.1 89.3
3: Supreme Radio.

0: රස පෙරඩු කතා අරගෙන උදෙන්වා. උද නවයයි විනාඩි 26යි දැන් වෙලාව. මේ සමහර මිනිස්සු චාමර කියන දේවල් අහගෙන ඉන්නකොට අපි දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා.
1: හැබැයි ඉතින් අපි අහගෙන ඉන්නවත් වගේ නේද?
0: හැබැයි අහගෙන ඉන්න.
1: දැන් ඔයා කියන ඒවා මම ඔය අහගෙන ඉන්නේ.
0: ඔය ඇත්තද? නෑ.
1: Oh my god.
0: එහෙමද?

0: කවදාද වෙලා තියෙන්නේ එහෙමද
1: කියන්නේ?
0: ඒකෙන් දන්නව හොඳට මේ කියන්නේ තොටින් බොරුවක් කියලා.
1: තොම් පචක් කියන්නේ කියලා දන්නවා. හැබැයි ඉතින් අපි අහගෙන ඉන්නවා.
0: ඉතරින් දන්න ඔට්ට නෑනේ ඉතින් ඒ නිසා ඉතින් අපි අහගෙන ඉන්නවා. තවත් සමහර මිනිස්සුන්ගේ ඇඟ ඇතුළෙම ඉඳන්ම වැරදි. හැමතිස්සෙම වැරදි. තමන් කරන වැරදි වෙන ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැරදි තියාගෙන බලන්නකෝ අනේ අර අරයක් කරලා තියෙන දේක් අපි අන් හිතුවේ නෑනේ නේද? එයා එහෙම කරයි කියලා බලන්න ඉතින් නේද? ඕ මෙන්න මෙතනදී මම දැක්කානේ කියලා කියනවා ඉතින්. ඒ කියන්නේ අනිත් මනුස්සයා කරන එක වරද්ද
1: නැද්ද වැඩක් කියලා පටන් ගන්න නේද?
0: එහෙම කියන පටන් ගන්න. හැබැයි දන්නේ නැද්ද වැඩක් කියලා යාගෙන ඊට වඩා දේවල් අපි දන්නවා.
1: සමහර ඒ වගේ කතාවල ලූ ප්‍රත්‍යය තියෙනවා. එහෙම ලූ කියලා කියනවා නේද?
0: අපි නම් දන්නේ නෑ ඒත් එහෙමයි කියලා කියනවලු. ඕ කියලා කියනවලු. එහෙම ඔය ලූලු කියලා තියෙනවානේ. හැබැයි ලූලු නැතුව අපි නම් දන්නව හොඳේ. අපි නම් මෙන්න මෙයාව දන්නවා කියලා කියන මිනිස්සු ඉන්නවා නේද? දැන් අපි නම් වැඩේ කරගත්තා. හොඳට මොහොදා යැ කියලා කියන මිනිස්සු ඉන්නවා චාමර. ඔය හැමතිස්සෙම අනිත් මිනිස්සුන්ගේ ඕප දූප අරක මේක කියව කියවෙන මිනිස්සු අතරේ එක එක්කොටාසයක් ඉන්නවා ඇත්තම දේ කියනවා චාමර. ඒ කියන්නේ Tamanට හොඳ දෙයක් වුණොත් එහෙම තව සමහර මිනිස්සු නිකන් ඇඳුමක් ගත්තේ කොහෙන්ද කියලා ගොත් එහෙම කියන්නේම නෑනේ. අයියෝ මේක මේ අල්මාරිය තිබු පරණ ඇඳුමක් කනේ මම ඉතින් ඔය මේ පොඩි පොඩි තැන් වලින් ඇඳුම් ගන්න කියලා කියනවා. නැත්තම් මේක ඉතින් මෙච්චර ගානක් අනේ ඔයාලට ඇට යන්න බෑ කියලා හරි කියනවා. ඒ වුණාට අපි ඇත්තටම ලස්සන දෙයක් ගන්නවා නම් ලස්සන වැඩක් අපිට හම්බෙනවා නම් අපි අනිවාර්යයෙන්ම කියන්නේ කොහෙන්ද ඒක ගත්තේ කියලා. හරියට දැන් හිතන්නකෝ අපි ලස්සන මේ යකඩ වැටක් ගහනවා කියලා චාමර. ඔය යකඩ වැට ගහදි හරි ලස්සන පාස්සලා ඒ ටික කරලා ලස්සන නිමාවකින් ආවහම බස් සමහර මිනිස්සුන්ට හිත යනවානේ අනේ ඔයා කොහෙන්ද අනේ ඔය කරගත්තේ මටත් ආසයි අපි ගෙදරත් එහෙම එකක් කරගන්න කියලා. එතන බස් ඔන්න බය වෙනවා. ඔන්න අපේක කරන්න අපකවම යාටත් ඕන කියලා තව සමහර හිතන්න පුළුවන්. නෑ මෙහෙමයි මිනිසුන්ට ආසාවට දේවල් කරන්න හිතනවා නිතින්. ඔය ලස්සන මේ ඔය වෙල්ඩින් සේවාවක් එහෙම ලබා දෙන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය ගැන හෝමාරු කරගන්න තමත කරන්න එපා නේද?
1: අනිවාර්යයි.
0: මොකද ඒගොල්ලෝ වෙල්ඩින් වැඩවලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා.
1: ඉතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ අපි. ඔය නිෂ්පාදන කටයුතු ඉතා ලස්සනට සහ අර කල්පවැත්මකින් ආකර්ෂණීය විදිහට සිද්ධ වෙනවා නම් ඒ අනිවාර්යෙන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන වෙල්ඩින් කර්මාන්ත ශිල්පියාගේ තමයි ඔය ලස්සන වැඩි කරන්න පුළුවන්. ඔයත් තාම මෙල්වා වලට මාරුනේ නැත්නම් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. අවම ලෝබාර අවමුදුන් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාව ඉතා ඉහළයි නේද? ඒ වගේම SLS සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මේ. කවුරු හරි කියනවා නම් කොහෙන්ද ගත්තේ ප්‍රමිතිය මොකද්ද කියලා කෙලින්ම කියන්න මේවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලින් හදලා තියෙන්නේ. එතකොට කටවහගෙන ඉන්න
0: කියන්නේ.
1: නේද? ඒක නිසා මේ සාර්ථකව වැඩේ කරගන්න ඔයාගේ ආරක්ෂිතව වැඩේ කරගන්න අනිවාර්යෙන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්න ඕනේ.
0: හැබැයි ඇත්තටම සමහර මිනිස්සු නම් ඉන්නවා ශාමල තමන්ට ටිකක් ගන්න අඩුවෙන් මොනා හරි දෙයක් වෙන් හරි ගන්න පුළුවන් වුණා නම් ඇවිල්ලා ටග්ගල කතා කරලම කියනවා. මේ අතන මේ වට්ටම් තාලා තියන්නේ නැහැ. එතනින් ගිහින් ගන්න පුළුවන් කියලා කතා කරලම
1: කියනවා.
0: එහෙම මිනිස්සු තමයි අපිට ආලෝ විතර මන්නම් කියන්නේ හම්බ වෙන්න ඕනේ. හරියට කසාගල ග්‍රීන් සුපේ ගැන අපි වාඩි කියනවා වගේ. මොකද අපි දන්නවා කසාගල ග්‍රීන් සුපේකේ ගණන් අඩුයි කියලා. ඒ නිසා අපි බය නැතුව වාඩි කියලා කසාගල ග්‍රීන් සුපේකට යන්න
1: මෙයන්
0: තියෙනවා. ගාන අඩුවට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගන්න කියලා කියනවා අර නේද? ඉතින් ඒ නිසා කසාගල ග්‍රීන් සුපේකට යන්න සීග්‍රෙන් ව්‍යාප්ත වෙන නවතම සුපිරි වලසල් ජාලයේ කළොත් අත්දැකීමක් වාට ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඔයාට කසාගල ග්‍රීන් සුපේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ශාඛාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල වගේම ගම්පොළ කියන තැන්වල ළඟම ශාඛාවට යන්න. යනකොට තින් බඩු ගොඩක් ගන්න බලාගෙන යන්න. මොකද ඒ තරමටම ගන්න හිතෙනවා ඔයාට ගියාට පස්සේ. ලොකු ඉඩක් තියෙනවා. හොඳ කාර්යක්ෂම වගේම සුහදශීලී කාර්යමණ්ඩලයක් තමයි ඉන්නේ. එහෙනම් ඔයාගේ ওই ප්‍රශ්න ටික අදාළ නැති කෙනෙක් ප්‍රශ්න තියෙන කට්ටිය තව ප්‍රශ්න දාගන්න උතෙන් යන්න ඕනේ නෑනේ. ඒක නිසා ඉතින් කසාගේ ග්‍රීන් සුපේකට යන්න සුහදශීලී සේවාවක් එක්ක ඔයාට ඔයාගේ දවසේ එහෙම නැත්නම් ඔයාගේ මාසෙටම හරියන බඩු බාන ටික එකම තැනකින් ගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා.
0: එහෙනම් ඉතින් අපි යන ලැස්සිකට විරාමකට වෙලා මතක් කරන්නම්.
1: වෙලාව පෙරවරු 9:30 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහගම්පොළ
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
1: සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
4: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
5: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
4: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
6: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
4: මොන වර්ගයෙන්ද?
6: හොඳ වර්ගයකින්.
4: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
7: Melva මෙති දන්න කියන GI box bar.
8: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
10: එම මෙහෙම
11: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
9: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: ඔය එක එක මායා වෙලා ඇවිල්ලා මේ හිත රිද්දුවට පස්සේ චාමර සමහර මිනිසුන්ට යන එනම නැති වෙනවනේ.
2: ඔව්.
1: යන එනම නැතිවා කියලා
2: කියන්නේ යන එනම නැතු ඉන්න තරම ඉඳගෙන
1: ඉන්නවා. ඉන්න තරම ඉඳගෙන ඉන්නවා. මේ කරන්න මොකක්ද කියලා හිතාගන්න බැරුව පැත්තකටලා ඉන්නවා. ඒ අතර තවත් සමහර මිනිස්සු හරිනේ මට ඕකනේ කරි. මම ඔයාට දැන් සමහර මිනිස්සු දාලා යන්නේ ඔයාට සල්ලි නෑ, ඔයාට අරක නෑ, මේක නෑ කියලානේ. එතකොට ඉතින් කියන්න පුළුවන් හරි වා පොඩ්ඩක් ඉන්නකෝ මං සල්ලි හම්බ කරලා පෙන්නන්නම් කියලා. අන්න එදා ඉඳන් ඒගොල්ලෝ ප්ලෑන් කරන්න පටන් ගන්නවා මං කොහොමද මගේ දේවල් ටික් කරගන්නේ කියලා. අයියෝ හිනා වෙන්නේ.
2: නෑ ඔය දාලා යන දේවල්ම කියන්නේ පාවාදේ. බයිද නෝ කියද්දි අපේ මිනිස්සුනේ අපි බාල යනවා කියන්නේ
1: ඉතින් අනේ මම ඇත්තට කිව්වේ
2: ඇත්ත තමයි ඇත්ත කියද්දි අපිට ඉවසන්න බැරි එකක් තියෙනවනේ ඇත්ත කියනකොට කටුවයින වගේ ගන්න
1: නේද ගොඩක් මේකනේ ශාමර ගොඩක් අය ඇත්තටම තමන්ගේ ජීවිතේ හදා ගන්න පටන් ගන්නේ කාගෙන් හරි වෙච්ච වැරද්දක් නිසා කවුරු හරි වාටි කිව්වොතේ මාටෝ කරන්න බෑ මුක අපි බලමු කරමු කරනවා අන්න එතන ඉඳන් පටන් ගන්න මිනිස්සු කරන්න
2: හරි මේ අපි ජාතිකල තරයි මන්ල එකන තමයි කියන්න හදන්නේ දාලා යන්න නෙවෙයි තියෙන ඒවා ඔක්කොම අරගෙන යන්න පුළුවන් ටිකට් එකක් ගත්තොත් අනිවාර්යෙන්. හරි. අද සම්පත ලොතරැයි කියන එක කියන්න හදන්නේ ඔයා නේද? අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන ටිකට්පත් අතරින් සුවිශේෂී ලොතරැයක්. ඒකට හේතුව තමයි මෙතන ඔයාට මහා කෝටි ගාණක දෙනුම අවස හම්බෙන්නේ නැහැ. මෙතන ඔයාට දෙන්න වාගේ දවසේ වියදමට හරියන මුදල් ටික.
1: ඒ
2: කියන්නේ රුපියල් 250,000ක් දක්වා මුදල් තියාගු ගාට දෙනවා දවසේ වියදම් ටික කළමනාකරණය කරගන්න. මහජන සම්පත දිනුම් මාරෙන් තමයි ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගැලපීමෙන් මේ ජයග්‍රහකය තෝරගන්නවා. ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගලපන 250,000ක් තියෙන අවසාන අංක 4ට රුපියල් 50,000යි අවසාන අංක 3ට රුපියල් 4,000යි. තවස් සෙසු තෑගි තියෙන ඔබට ඔබේම කරගන්න. වැඩි වැඩියෙන් ගන්න.
1: අද සම්පත වැඩි වැඩියෙන් ගන්න. අපි තීරණ ගන්නකොට නම් ඉතින් මොලේ කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම ඉතින් අතරමං වෙන්න තමා වෙන්නේ. අර කතරගම ගිහින් සමහර අතරමං වෙනවා වගේ. චීනට ගිහින් අතරමං වුණොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙනවා.
2: මම දන්න මහාචාර්යවරයෙක් ඉන්නවා. මේ මහාචාර්යවරයා මට වඩා ගොඩක් වැඩිමල්. ඒ මිනිස්සු මාව ආශ්‍රය කරනකටත් කීයක් කර දෙන්න ඕනේ තියාගේ වගේ මිනිස්සු ආශ්‍රය කරනකට නේ.
1: හරි.
2: දැන් මාස්ටර් එකට එතුමා යන්නේ චීනයට තමයි එතුමාට ශිෂ්‍යත්වයක් හම්බෙන්නේ. රාජ්‍ය මට්ටමේ හම්බෙන ශිෂ්‍යත්වයක් මේක. එතුමා චීනයේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. චීනයේ ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ විශ්වවිද්‍යාලයක වැඩ කරනවා. ලංකාවේ මේ අපේ ලංකාවේ ඔය තියෙනවනේ අපිට ආහාර රටාවක්. කොකෝවා ගස්වල කොකෝවා නිකන් කුණු වෙලා වැටෙන වගේ මහාචාර්යතුමා ඇතුළු කණ්ඩායමට දැනුණා. ඒ මහාචාර්යතුමාලා දැන් රුහුණේ දරුවෝ එකතු කරගෙන يعني ඒ විශ්වවිද්‍යාලයේ අදාළ කරන වෛද්‍ය පීඨයේ අදාළ කරන ඒ පීඨයේ ඉන්න ළමයි එකතු කරගෙන චොකලට් හදනවා ලංකාවේ
1: දැන්.
2: ඒ තාම වෙළඳපොළට නිකුත් කළා නෑ. මම කියන්නේ පරිශ්‍රණ මට්ටමින් හදනවා. චීනය වගේ රටවල අපිට එක පැත්තකින් නෙවෙයි නිපු හැම පැත්තකින්ම පුදුමාකාර විදිහ අධ්‍යාපනයක් දෙනවා නේද?
1: අනිවාර්යයෙන්.
2: එතුමා ඉන්නේ ආහාර භෝග අංශයේ ඉන්නේ. කෘෂිකර්ම පීඨය නියෝජනය කරන්නේ. ඉතින් ඒ වගේ සියලු මංචවල ඒ වගේම වෛද්‍ය පීඨයේ වෙන්න පුළුවන් දැන් ලෝකේ ලොකුම තාක්ෂණය විශේෂයෙන්ම AI තාක්ෂණය වගේ රොබෝටික් වගේ දේවල් චීනයේ මහා පුදුමාකාර විදිහ ඉහෙළම තැනක තියෙනවා. ඒක නිසා ඔබේ දරුවටත් ඔන්න චීනයට ගිහිල්ලා ඒ වගේ උගතෙකු වෙන්න සමතෙකු වෙන්න අවස්ථාවක් හදලා දෙන්න චයිනා ලංකේ එඩියුකේෂන් එක ලෑස් වෙලා ඉන්නවා.
1: මොකද අපි අහලා තියෙන චාමර ෆුඩ් සයන්ස් කියලා විතරයිනේ. ෆුඩ් සයන්ස් උපාධියක් ගන්න ඕනේ කියලා තමයි තියෙන. අහඳ ඒව ගැන උපාධියක් ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. හැබැයි අපි චීනට ගිහින් ගත්තොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා ෆුඩ් සයන්ස් ඉංජිනේරින් උපාධියක්ම ලබා ගන්න.
2: ෆුඩ් සයන්ස් ඉංජිනේරින්
1: නේද? ඔව් ඉංජිනේරින්.
2: මේ අලුතින් ඇහුවෙත් අපි.
1: ඒකනේ ඉතින් ඒ හැමදේම දෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි චීනෙන්. ඉතින් චීනට යන්න චීනට ගියොත් එහෙම ඔයාට පුළුවන් ඔක්කොම ටික හරි පිළිවෙලට කරගන්න. මොකද සමහර අයට චාමර දැන් සම්මුඛ පරීක්ෂණ ඉස්සරහට තියෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙනවා. මේ දේවල් වලින් පාස් වුණාට පස්සේ ඔයාට පූර්ණ ශිෂ්‍යත්වයක් හරි අර්ධ ශිෂ්‍යත්වයක් හරි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සියලුම උපාධි ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන්න තියෙන්නේ අපිට.
2: දැන් මේ ස්කෝලර්ෂිප් ලබා දෙන එක ගැනත් කියන්න ඕනේ. මේක දෙන්නේ මේ ඔයාට අහම්බෙන් හම්බෙයි එහෙම නෙවෙයි.
1: නෑ නෑ එහෙම දෙන්නේ නෑ.
2: දැන් ඔන්න ඔයාලට ශිෂ්‍යත්ව 100ක් ඇවිල්ලා තියෙන්නේ නේද වර්තමාන වෙනකොට.
1: ඒතකොට
2: දැන් ඒ ලෙවල් කරන්න ලෑස්තිලා ඉන්න ඔයා ඒ ලෙවල් කරාට පස්සෙ මොකද්ද කරන්න කියලා දැන් කල්පනා කරනවා. දැන් ළමයි එහෙම අපි කාලේ වගේ නෙවෙයි. අපේ කාලේ වගේ ඕලෝ ඒ ලෙවල් කරලා සෙල්ලම් කරන මානසිකත්වයක දැන් ළමයිගේ නෑ. ඒ අය අනාගතේ දැන් ප්ලෑන් කරලා ඉවරයි. ඒ නිසා ඔයා බලාගෙන ඉන්නේ චීනියට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න නම් ඔයාට පූර්ණව වර්ධකාලීන ශිෂ්‍යත්ව ලබාගෙන මේ ළඟම තියෙනවා සම්මුඛ පරීක්ෂණ නේද? ඊළඟම සම්මුඛ පරීක්ෂණයට යන්න සමහර අයට පුළුවන්කමක් තියෙනවා.
1: ජූලි මාසේ 28 29 වෙනිදා සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊට කලින් ડોක්ටර් බායකට කතා කරලා මේ ගැන විස්තරي දැනගන්න, හරියටම කොහොමද සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්නේ කියන කාරණාව ඉදන් දැනගන්න පුළුවන්කම තියෙනවා. කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම තමයි කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේම තවත් බොහෝ උපාධි වලට හදාරන්න පුළුවන්කම තියෙනවා. මේ හරහා ડોක්ටර් බායකට කතා කරන්න 077.290290ට 077.290290ට මිට අමතර වේරවල සමත් ඔබට තවත් බොහෝ උපාධි අර්ධ ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන්කම තියෙනවා චයින ලංකා එඩියුකේෂන් වෙතින්.
2: අනාගතේ හදාගන්නේ කොහොගේ වගකීමක්? ඉතින් ඒක කරගන්න තැන් තැන් වල කියලා නිකන් රස්තිය අදු වෙන්න ඕනේ.
1: ඕවනේ අනික සමහර දේවල් වලට අපි සල්ලි වියදම් කරනවා වැඩි චාමර. කිසිම වැඩගම්මකට නෑ. දැන් ඒ කියන්නේ අපි සල්ලි වේදන් කරනවා. සල්ලි වේදන් කරලා තියෙන්නේ රජේවත් පිළිගත්තු නැති උපාධියකට. දැන් මෙතන එහෙම නෙමෙයිනේ, චීනට ගිහිල්ලා ඉගෙන ගන්න උපාධි අපි ඒක ගත්තාන් පස්සේ අපේ ලංකාවේ රජේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත් උපාධියක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මුළු ලෝකෙම වට වෙන රටකට හරි ගිහිල්ලා රස්සාව කරන්න පුළුවන්කම තියෙනවා චයින ලංකා එඩියුකේෂන් වෙතින් චීනට ගිහිල්ලා ඉගෙන ගත්තොත් එහෙම.
2: එහෙනම් චීනට යන්න චයින ලංකාවකට කතා කරන්න අපිත් යනවා විරාමයකට නේද?
1: විරාමයකට යනවා.
2: වෙලාව මතක් කරන්න නම් පෙරවරු 9:00 විනාඩි 47යි දැන්.

0: ආ ඔය එන්නේ පඬිතු නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI බොක්ස් බෝඩ්.
3: මෙල්වා බෙති. දන්න කියන GI බොක්ස් බෝඩ්. සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි
3: හරි හිතට ශක්තිය
4: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
4: කලර්ස් අකුණ පිළිකෑම
7: කියාපෝලි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
4: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: සුපුරුද්දුතනීය හොඳ කියලා අපි යනවා සති අන්තෙට.
1: සති අන්තර යන්නේ මන්දාකර ඔයාට කිව්ව නේද මේ රජය අතිවිශේෂ තීරණයක් කරන් තියනවා කියන්නේ. මෙන්න මේක මං අද තමයි ඇත්තටම ඇහුවේ. ඇත්තටම මට ඒකන දුකයි, කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් සීමාව පිළිබඳ නවතම නියෝගයක් නිකුත් කරලා තියෙනවා.
0: දැන් ඔය අපිට කාලෙක තිබ්බනේ ශාමර, එක්තරා ආහාර වර්ගයකත් ඇෆ්ලටොක්සින් වැඩිපුරම තියෙනවා කියලා සඳහන් වෙලා තිබ්බා. ඒ ආහාර වර්ගය අපිට ටිකක් සීමා කරන්න කියලා තිබ්බා.
1: නේද බඩේරිඟුද?
0: ඔව් බඩේරිඟුස්. ඒ අය ආශිත නිෂ්පාදනයක් අපිට නම කියන්න බෑ ප්‍රොඩක්ට් එකේ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තිබ්බ කියලා තමයි සඳහන් වුනේ.
1: මූලික සාධක වෙන්නේ බඩේරිඟුල තමයි ඇෆ්ලටොක්සින් හැදෙන්නේ. ඇෆ්ලටොක්සින් නෙමෙයි ඇෆ්ලටොක්සින් නෝදේ.
0: ඇෆ්ලටොක්සින්.
1: ඒ වෙන්නේ නැහැ මේවා. දැන් මේ රජය අරගෙන තියෙන තීරණය තමයි මේකට මේ ජාත්‍යන්තර ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක දැන් අපි හොයලා බලද්දි මේක ලොකුවටම හොයලා බලන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැබැයි දැන් මේක අසීමිත බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මේක මේ දියර කිරිවල, ඒ කියන්නේ මී කිරිවල වෙන්න පුළුවන්, එළ කිරිවල වෙන්න පුළුවන්. මේ ඇෆ්ලටොක්සින් ඉතාම අඩු සංයෝගයක් තියෙන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ නිපු මේ ගවයින්, එහෙම නැත්නම් කිරි දෙන සතුන් ආහාරයට ගන්න පිදුරුවල, තනකොළ වගේ දේවල් වල සරලකොත් අපි ඔය දියපුස් තියෙන්නේ. ඒ වගේ දියපුස් තියෙන දේවල් ආහාරයට ගත්තොත් තමයි මේ ඇෆ්ලටොක්සින් කියන සංයෝගය හැදෙන්නේ. හැබැයි මේක ඉතාම අඩු සංයුතියක් තමයි තියෙන්නේ. දැන් මේක හැදෙන්නේ මේ ඇස්පරපිලස් ඇස්පරජිලස් කියන බෑ දිලීරය තමයි මෙතන හැදෙන්නේ. මේක රත් කරා කියලත් ඒක නැති වෙන්නේ නැල්ලු. ඒක නිසා තමයි මේක ඇෆ්ලටොක්සින් M1 විදිහට තමයි මේක නම් කරන්නේ. සමහරවිට B1 කියලා තමයි මේක නම් කරන්නේ. ඔකෝ ඉතාම අඩු සංයුතියක් තමයි තියෙන්නේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔයා ඉදින් කිරිබුණේ කද නතර කරන්න ඕනේ නැහැ. මෙයලා කියන්නේ පුළුවන් තරම් SLS සහතිකයේ දෙන නිෂ්පාදන ගන්න කියලා. හරි. ඒක නිරන්තරයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ප්‍රමිති ආයතනය වගේම සෞඛ්‍යංශ පරීක්ෂා කරනවා කියලත් කියලා තියෙනවා. අනිසිබයක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් SLS සහතිකය වගේ තියෙන දේවල් කන්න බොන්න තියෙනවා නම් ගොඩක් හොඳයි නේද?
0: ඔව් ඉතින්.
1: ඒක නැත්නම් ඔයාලට මතක් කරන්නේ අනිසිබයක් ඕවා ගැන ඇති කරගන්න ඕනේ නැහැ.
0: එහෙම ඕනේ නැහැ. ඉතින් පොඩ්ඩක් හරියට හොයලා බලලා
1: ඔය ටිකක් කෑවට කමක් නැහැ කියලා කිව්වනේ දවස්වල පොඩ්ඩක් කෑවට නේද
0: මතකනේ.
1: එහෙම කිව්ව අය හිටියයි.
0: මේ දන නිධානය ගැන මතක් කරන්න ඕනේ. මොකද දන නිධානය කියලා කියන්නේ වාට හොඳම විදියේ දේවල් ලබා දෙන එකම කෙනා. හොඳම විදියේ දේවල් කියලා කියන්නේ හොඳම ත්‍යාග මුදල් ලබා දෙන්නේ දන නිධානය.
1: දන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න කෝටි ගාණක දිනුම් අවස්ථා තියෙනවා. මේ දන නිධානයේ ලොතරැයියෙන් කෝටි ගාණක දිනුම් අවස්ථා දෙනවා කියලා අපිට හොඳම උදාහරණයක් පහුගිය මාස කීපය තුළ පෙන්නම් කරන්න තියෙනවනේ නේද?
0: නැතුව ඉතින් මේ දවස් ටිකේම කිව්වා මෙන්න මෙච්චරක් ගානේ දුන්නා කියලා. අනික ඒ අය අතරේ තෑගි මුදල් චෙක්පත් මගින් ප්‍රධාන කිරිය මොකද සිද්ධ වුණා පහුගිය දවස් ටිකේ. දන නිධානයේ ලොතරැයියෙන් හරියටම කිව්වොත් එහෙනම් මැයි මාසේ 29 වෙනිදා කෝටි 12.4කට වඩා වැඩි සුපිරි තෑගි මුදලක් ලබා දුන්නා. කඳුඩඩට තමයි දුන්නේ. ඉතින් ඒ ජයග්‍රහකයා මේ වෙද්දි සතුටින් ඉන්නේ.
1: ඒ වගේම තමයි ඉතින් ඔයාලට දැන් සැපුරුදු තෑගිලට අමතරව සෑම ඉරිදා දිනකම Sunday bonus වාසනාවත් හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. වැඩි වැඩියෙන් ජීවිතවල හීන හැබෑ කරගන්න ජාතිය මහා ධන සම්පත දර නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන මෙල්ඩෝල් එකතු වෙලා හිටියේ. ඉතින් මෙල්ඩෝල් වැඩිපුර නෙමෙයි, මෙල්ඩෝල් අවශ්‍ය මෙල්ඩෝල් වැඩිපුර ගන්න
1: බෑ.
0: වැඩිපුර වන්නේවා මෙල්ඩෝල් අවශ්‍ය ප්‍රමාණයට ගන්න.
1: නට නඩුත් එක දානවා මිනිස්සු හොඳේ.
0: උණ කැසෙම් පිරසාව තියෙනවා නම්, අඟපස වේදනාව තියෙනවා නම් මෙල්ඩෝල් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. හරි වැඩිපුර නම් ගන්න යන්න එපා වැරදිලාවත්. හරිද? මෙල්ඩෝල් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. එතකොට වාට ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන්. වැඩිපුර ගත්තොත් එහෙම ඉක්මන්ම සහනය
1: ඖෂධ අධිමාත්‍රාවෙන් ගන්න හොඳ නැහැ කියලා
0: අපි දන්නවා.
1: ඔව් ඒක නිසා මේ අනිවාර්යෙන් වේදනාවන් කැක්කුම් තියෙනවා නම් මෙල්ඩෝල් එකකට යන්න. පැරසිටමෝල් විශේෂයක් විදිහට අපිට ඉක්මන් සහනය සලසන. හරි. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ දැන් උණ වගේ තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා නේද?
0: ඔව් ඔව්.
1: ඩෙංගු වඳුර හැමතැනම තියෙනවා. ඩෙංගු වඳුර මා මිනි මරුවේ නේද ඇත්තට?
0: මිනි මරුවේ තමයි. මිනි
1: මරුවේ. දාලා තියෙන නම හැබැයි.
0: චප්ප කරලා තමයි දාන්නේ.
1: වෙන මොකක් හරි දාන්න දෙයක් නැහැ. ඩෙංගු කිව්වම ඇත්තට.
0: චප්ප කරලා රෝල් කරලා පොල කටට අඳුර ගන්න බැරි විදිහට තමයි මරන්න ඕනේ.
1: අලියෙක් වගේ වුණා නම් කොහොමද නේද?
0: පෙඩි
1: තියන්න හරි තිබුණා නේද? රබර් උණ දාන.
0: අරගේ හරියට එම් කළා අපිට ගහන්නත් බෑනේ මඳුර වලට.
1: ඔව්.
0: තලන්න බෑ මඳුර.
1: ඔකේ ප්‍රශ්නේ තියෙන දැන් ඩෙංගු මඳුරවා මෑක ගෙදරක කෙනෙකුගේ දෂ්ටණය කළා, ඔහුගේ ලේ තව කෙනෙකුගේ දෂ්ටණය කළොත් එහෙම යාටත් හැදෙනවා ඩෙංගු. සහ දැන් ඩෙංගු මඳුරවා සහ වෙනත් මඳුරුවන්ගෙන් මේක හැදෙන්නේ නැහැ. ඩෙංගු මඳුරවාගේ බඩේ තමයි මේ බැක්ටීරියා එක
0: තියෙන්නේ
1: නේද? ඒක නිසා මේ අනිසිබියක් ඇති කරගන්න ඕනේ. හැබැයි දැන් ඩෙංගු වල ප්‍රභේදය වෙනස් වෙලා තියෙන හින්දා ඒව ගැනත් අපි සැලකිල්ලෙන් ඉමු.
0: මේ මම දැක්ක චාමර පෝස්ට් එකක් මේ ඩෙංගු මඳුරුවන්ගේ කතාවක්. හරිද?
1: දුටු තැන වෙඩි තියෙනවා.
0: නෑ ඒක නෙමෙයි. හරිද? මේ මොනවාද අම්මේ තාත්තා ගෙදරාවේ නෑනේ කියලා තියෙනවා. හරිද? හැබැයි ඉතින් මේ පෝස්ට් එක හදපු කෙනාට අමතක වෙලා තාත්තා ගෙදර ඉන්නේ, අම්මා තමයි ගිහිල්ලා මේ කැමරිය ගරන් එන්නේ කියලා.
1: මොකද්ද
0: අයියෝ බලන්නකෝ ඉතින් ඒක දාලා තියෙනවා අම්මයි පුතයි ගෙදර ඉන්නවා. හරිද? ඩෙංගු ඩෙංගු අම්මයි පුතයි තමයි ගෙදර ඉන්නේ. එතකොට එතනදී කියලා තියෙනවා මේ අම්මේ තාත්තා තාම ගෙදර ආවේ නැහැ නේ කියලා.
1: ආහහ.
0: ඒ වුණාට ඉතින් අත්තම කතාව නම් තාත්තා ගෙදර අම්මණ ගිහින් ඉන්නේ.
1: ආ ඩෙංගු පවුල ගැනද මේ කියන්නේ?
0: ඩෙංගු මදුරු පවුල ගැන.
1: මදුරු පවුල ගැන
0: කියන්නේ මොනවාද අප්පා?
1: මදුරු පවුල්
0: ගොඩක් මදුරු පවුල සාමාන්‍යයෙන් කැමරික හොයාගෙන යන්නේ
1: අපිට තිබුණනේ අදිරා චෝලා ආක්‍රමණ තිබුණා නේද විවිධ පරංගියාව ලන්දේසියා පෘතුගීසියාව මොනවද ආවේ නැත්තේ විවිධ සේනාවල් ආවනේ දැන් ඩෙංගු සේනාව රට ආක්‍රමණය කරලා තියෙන පරදමු එකතු වෙලා පරදමු නේද එහෙනම් ජය වෙන්න ඕනේ සුබ වෙන්න ඕනේ අපි ලබන සඳ තමයි නැවත හම්බෙන්නේ
0: එහෙනම් පරිසමට ඉන්න සුබ සතියන්තයක් වේවා හැමෝටම ජය වේවා ගින්නන්න
1: ජය වේවා මිතුරනි මං චාමර
0: මම රිපුනිකා

0: 89.1 89.3 Supreme Radio
1: අයිබෝවන් සුබෝදෑසන කළුත් පැයක් වෙලාව මතක් කරන්නන් උදේ 10:00 දැන්වලාවා.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: අයබෝවන් සුබම සුබෝදෑසනක් උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් අද අපේ දවස නෙවෙයි, අද ඔයාගේ දවස. ඔයාගේ මේ වෙලාවේ හිතේ තියෙන සින්දුව ඔන්න මේ පැත්තට කතා කරලා ඉල්ලගන්න chance එක තියෙනවා අද දවස පුරාවටම. ඉතින් ඔන්න අද තමයි සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඒ කියන්නේ අද අපි අඩුවෙන් කතා කරනවා වැඩිපුර ඔයාගේ හිත ආස කරනවට මේ වෙලාවේ අහන්න ඕනමයි කියන සින්දු දෙන්න තමයි ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් හැබැයි ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ සින්දු ඉල්ලනකොට ටයිම් එක ගැන චුට්ටක් විතර කල්පනා කරලා සින්දුව ඉල්ලන්න ඕනේ. එහෙම ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම මං ඒ සින්දුව දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් එහෙමනම් ඔයාලට කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 512 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3. එහෙමනම් ඉතින් වැඩිපුර කතා නොකර ලස්සනම ලස්සන සින්දුවකින් අද request Friday පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ, එහෙනම් කතා කරනවා නේද? කතා කරනවා වගේම ඔයාට පුළුවන් අපේ TikTok live එක පැත්තට එකතු වෙන්න. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා මට. මම තව චූටිම චූටි වෙලාවකින් TikTok live එකක් එන්න ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් ඒ පැත්තට තවත් ඔන්න ඔයාගේ හිත ආසගෙන සින්දු ඕන තරම් අහන්න හොට පුළුවන්කම තියෙනවා. එහෙමනම් දෙකටම අහගෙන ඉන්න ගමන් මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න කියන දේ තාතරින් මතක් කරගෙන කිරිල්ලියකින් වැඩි පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. මම මනීෂා.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 18යි. දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
6: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
9: back to back සින්දු අහන්න
10: let's go
11: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
12: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
13: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
14: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
15: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
16: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
17: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
18: 89.1 89.3
19: සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්තු රජෙක් ඉඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනයේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂේ හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
3: මියගියට පස්සේ
2: ඒ නිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දැවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්ව චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
3: පණ විතරයි නැති කොන හරි නේද?
2: ඔව් පණ විතරයි නැත්තේ. ටෙරාකොටා කිව්වම පස්සේ මම කල්පනා කරා පස්සේ.
3: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ ෆෝසස් එකක් කියලාද
2: නේද? නෑ නෑ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: 89.1 89.3 Supreme Radio.

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: ඔද දහයයි විනාඩි තිස් හතයි දැන් වෙලා ඔව්ව ඔන්න ඉතින් ඔබ පැතට කතා කරපු කට්ටියක් ඉන්නවා එකටව එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ මම යනවා මුලින්ම කොහෙටද මුලින්ම යනවා කෑගල්ල පැත්තට අත කෑගල්ලෙමට මල්ෂ කතා කරා මේ කතා කරේ මගේ TikTok ලයිව් එකේ ඉන්න රිෂු ඉතින් රිෂු තමයි මේ විදිහට මට කතා කරේ පුංචිම පුංචි සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ කියලා තමයි යා මේ පැතට කතා කරේ හරිද ඉතින් මල්ෂ මට කිව්වා අතර එක්කන කට්ටිය හැමෝමයි එවැගේම මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම මැති පොකුණට යනවා ඒ පැතෙන් උපාලි කතා කරා වයිෆ් නිලන්තිය වගේම දුව සචිනී කෞශල්‍යා පුතා ලනිම් සර ශිවන්ත තනුජෝ මේ කටේවත් ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන් කියලා තමයි කිව්වේ. ඒත් එක්ක මම යනවා කැස්බෑවට. මට හරි ළඟයි කැස්බෑවේ හින්දා මම ඒ පැත්තට යනවා. කැස්බෑවෙන් සමන්ත කතා කරා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ මෙන්න මේ වගේ ලස්සනම ලස්සන කවියකුත් දුන්නා හරිද ලස්සන සිනහවයි ආදරේ තුරුළු කරන් හමුනා මද සුලංගේ සුසිනිදු සලුව ඇඳන් කුංකුම තවරලා අංජන තිලක තියන් නුඹ එනු දුටුවා සුර කුමරියෝ පෙරටු කරන් ඔන්න ඒ විදිහට තමයි සමන්ත මට ලස්සනම ලස්සන කවියක් දුන්න. ඉතින් බොහොම ස්තුතියි මේ විදිහේ ලස්සනම ලස්සන නිර්මාණ අපි හැමෝටම වෙනවට. ඒත් එක්කම අපේ TikTok live එක පැත්තටත් යන්න ඕනේ. සාශින්න බය වගේම චිකා ඉන්න බයා කියනවා උදේ 10ට කලින් එයාගේ නම අපේ රේඩියෝ එකෙන් මතක් කරොත් අහගෙන ඉන්න හැමෝටම සුබ වෙනවා කියලා. ඔන්න ඉතින් ඒ නිසා මම චිකාගේ නම මතක් කළා. ඒත් එක්කම ශ්‍රියාන ඉන්නවා, අපේ සුදු ඉන්නවා, එතකොට තව කවුද ඉන්නේ? හිරුෂ ඉන්නවා. ඒත් එක්කම වෙරෝනිකා, අපේ රණසිංහ, දමිත් මේකට ඔක්කොම එකතු කරන්. එහෙනම් මම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකක්ද ඊළඟ සින්දුව? ඊළඟට මම දෙන්න ලෑස්ති වෙන්නේ සීකිරි සුකුමාලයක් ගැන. මොකද කියන්නේ කමක් නෑ නේද? දිගටම අහගෙන ඉන්න ඕනේ හරිද? වෙලාවත් මතක් කරන්න උදේ 10:00 විනාඩි 39 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අංගු 2:10 විනාඩි 47යි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180ට
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
1: I burn සුබදාස නැකවල උදෑසන හදලා.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න, ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න,
8: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
9: සුබලා කුලින් තනද
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 WhatsApp කරන්න, කෝල් කරන්න 0112 510 516ට.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

උදේ 10යි විනාඩි 54යි දැන් වෙලාව. ඉක්මනින්ම යන්න ලෑස්ති වෙන්න මොරටුව පැත්තට. ඒ පැත්තෙන් ජයමාල් කතා කරා. අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න ඔන්න ගොඩාක් කට්ටිය ඉන්නවා එකතු කරගන්න. හැබැයි නම් වශයෙන් කියන්නේ නැහැ. අපි හැමෝම ආදරෙන් අහගෙන ඉන්නවා අපිව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. චාමික සිරිමාන්නගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්ව ඔන්න සින්දුව ලෑස්ති කරලා තියෙනවා. ඒත් එකම කඩුලානට යන මා කඩුලානෙන් ෂෝමිලා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්ව ලස්සනම ලස්සන සින්දුවකට ඔන්න ෂෝමිලාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම වේර හැරට යනවා. ඒ පැත්ත මට හරි හුරු පුරුතුයි. හරි, ඉතින් ඔබේර හැරින් තරංග ගමගේ කුෂන් එකෙන් මට කතා කරා. ස ගමගේ වගේම කුමාරයි පංචකොඩවයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොලන් මත විදිහට එකතු කරගෙන බොරලස් ගමුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වේර හැර බොරලස් ගමුව එක ළඟ තියෙන්නේ. හරි, ඉතින් බොරලස් ගමුවෙන් තිලක් කතා කරා. රසල් ඒ වගේම ස්වර්ණ චිත්‍ර කරුණාවතී මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වරත් පුළුවන් මේ පැත්තට කතා කර බිඳුවයි 112 510 510. එහෙමත් නැත්නම් ගෙවන්න පුළුවන් අපේ වට්ස්ඇප් එකට වට්ස්ඇප් මැසේජ් එකක් 0718 89 83 89 83. එහෙමනම් ඉතින් මොරටුවෙන් අපේ ජයමාල් ඉල්ලපු අපි වෙන් වෙන තරමට. මොකද අනේ ඔච්චර වෙන් වෙන්න මහදන්නේ. වෙන් වෙන තරමට අහන්න තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 55යි දැන් වෙලාව.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්න 11 වෙනාඩියකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: එකොළහයි විනාඩි අටයි දැන් වෙලා වෝ. ඒ කියන්නේ අපේ දෙවනි පැය තමයි ඔන්න මේ විදිහට පටන් අරගෙන තියෙන. දෙවනි පැයේදීත් කතා කරපු ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ TikTok live එකේ ඉන්න කට්ටිය ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි, මේ පැත්තට WhatsApp පැත්තෙන් message එපු කට්ටියත් ඉන්නවා. ඉතින් මේ කට්ටියව මතක් කරන්න තමයි මේ ලෑස් වෙන්නේ. මුලින්ම යනවා TikTok live එක පැත්තට. මොකද ඒ පැත්තෙන් ගොඩාක් අය ගොඩාක් වෙලා ඉඳන් බලාගෙන ඉන්නවා. අනේ මගේ නම කියයිද, අනේ මගේ නම කියයිද කියලා. ඉතින් බලාපොරොත්තු කඩ කරන්න බෑනේ නේද? කට්ටියක නම් ටික කියන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. පස්සේ ඉන්නව ඒ වගේම සාෂ්, අපේ චන්දිම, ඒ වගේම ලුසියා, සුජීර, චමිල, නිශ්ච, මදුසංක, මැක්ස් මේ කට්ටිය ඉන්නවා මේ වෙලාවේ මගේ ලයිව් එකේ. ඒත් එක්කම මේ පැත්තට කතා කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්නද WhatsApp එක පැත්තට යන්නද? මොකද කියන්නේ WhatsApp එක පැත්තට යමු. අනුරාධ කෝටින් ඉන්නවා. අපිව මතක් කරන්නේ නැත්නම්, අපිව එකතු කරගන්න නැත්නම් කියලා තමයි අහන්නේ. අනේ ඔයාලව එකතු කරගන්න තු වෙනවද මේ මම? ඔයාව එකතු කරගන්නවා අනුරාධ, අනිවාර්යයෙන්ම ඊළඟ සින්දුවට. ඒත් එක්කම යන්න ලෑස්ති වෙන්නේ කොහෙටද? සුබම සුබ දවසක් ඇදත් ලස්සනට කතාව පටන් ගත්තට ස්තුතියි. අපිවත් එකතු කරගන්න ලස්සනම ලස්සන සිඳුවකට. අපි හැමෝම ආදරෙන් ඔයා වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. කවුද මෙයා? රංජනී කෝට්ටෙන් තමයි මේ විදිහට කියලා තියෙන්නේ. ඒත් එක්ක මොරටුවට යනවා අපි. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සනම ලස්සන සිඳුවකට එකතු කරගන්න. රන්දික, මදු, ලක්ෂාන්, අසංක මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි, එහෙමනම් ඉතින් මේ කැටිය කොහොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් පනා කඩුවට යන්න ඕනේ. පනා කඩුවට යනවද එහෙමත් නැත්නම් පනා කඩුවට යන්න ඕනේ. පනා කඩුවෙන් එකතු කරගන්න කියලා කිව්වා සෝමදාස ගාමිණී, ඒ වගේම විශාකා, සීතා, පත්මසිරි මේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටියව එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. අපි අහන්න ලෑස්ති වෙන්නේ නුවන් ගුණවර්ධනගේ ලස්සනම ලස්සන සින්දුවක්. දිගටම අහගෙන ඉන්න. 11:10 දැන් වෙලාව.

0: A suonare ai ecco, a suonare ai tune. Supreme Radio.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
0: Yeah.

0: සුප්‍රීම් රේඩියෝ
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්න තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ලිතුවේනියාවේ රැකියාවක් කරන් දෙන්නම් කිව්වද?
6: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
5: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්තු රජෙක් ඉඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනයේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂේ හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
9: මියගියට පස්සේ
1: ඕ එනිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දැවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්ව චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
9: පණ විතරයි නැති කොන හරි නේද?
1: ඔව් පණ විතරයි නැත්තේ. ටෙරාකොටා කිව්වම පස්සේ මම කල්පනා කරලා බලන්න.
9: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ ෆෝසස් එකක් කියලාද නේද?
1: නෑ නෑ.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The Welcome Show.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11:32 දැන් වෙලාව.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
2: Travel with Supreme
1: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: ඩෙංගු
2: මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ මගේ රටේ.

0: Request Friday. Supreme Request Friday.
1: එකොළහයි විනාඩි 35යි. දැන් වෙලාව දැන් සින්දුව කියන තව පොඩ්ඩෙන් එහෙම මේ පැත්තේ ඉඳගෙන සින්දු කියලා දැන් සින්දුම විතරයි කටේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තව පොඩ්ඩෙන් වෙලාවටත් සින්දුව කියලාම කියනවා. හරි, ඉතින් කතා කරපු කට්ටියක් ඉන්නවා. මේ කට්ටිය එකතු කරගන්න මම යනවා පානතුරේට. පානතුරෙන් ජගත් කතා කරා වෙනද විදිහටම. අද නම් කවියක් දුන්නේ නැහැ. අද ලොකුම ලොකු කණ්ඩායමක් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. නිමල් ඉන්නවා කිව්වා. ඒ වගේම කමල්, සුනිල්, ලමන්තා, හිරුකි, මල්ෂා, නවිත, ස්වේතා, ඒ වගේම හෂිනී, කුමාර, සරත්, මාලා, ඒ වගේම ගනුල්යා, සන්ධ්‍යා, එතනින් නිහාට ගියාම නිරෝෂි, පියුමි, සඳමාලි, නිරෝෂන්, නිලන්තු මේ කට ඔක්කොම එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම මොරටුවට යනවා. මොරටුවෙන් ධනුෂ්ක මට කතා කරා. ධනුෂ්ක කතා කළා, කිව්වා ජයශාන්වත් එකතු කරගෙන එයාට නුවන් ගුණවර්ධන මහත්මයාගේ ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියන. ඉතින් ඔන්න මම දුන්න. හරිද, ඔයා වෙනුවෙන් තමයි මම දුන්නේ. මට පුංචි පටලැවෙල්ලක් සිද්ධ වුණා. හරි, කොහොම හරි මම හිතනවා ඔයා මම අහගෙන ඉන්න ඇතේ කියලා. ඔන්න ධනුෂ්ක ඔයා කියපු විදිහට මම වැඩේ කරා. හරිද, ඒත් එක්කම තව කොහාටද යන්න තියෙන්නේ? මම යන්න ලෑස්ති වෙන්නේ පුලුකුණාව පැත්තට. පුලුකුණාව කැම්ප් එකෙන් මේ වෙලාවේ උපුල්ුයි, ඒ වගේම උපුල්ගේ යාළුවෝ හැමෝමයි අපි වහගෙන බලාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ කට්ටිය හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්න පරිස්සමට ඉන්න. ඉතින් පරිස්සමට ඉන්න ගමන් මේ පැත්තටත් එකතු වෙනවාට බොහොමත්ම ස්තුතියි. එහෙමනම් ඉතින් මේ කට්ටිය කොහොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ජගත් මේ සින්දුව ඕගොල්ලන්ට. හරිද, දැන් කිව්වනේ මට කැමති සින්දුවක් දෙන්න කියලා. ඔන්න මම ලෑස්ති කරා. ඔයත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ වට්ස්ඇප් එක පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් 0718 8983 8983 දිගටම අහගෙන ඉන්න. 11 වෙනිදා 37 දැන් වෙලාවා.

0: 89.1 89.3
1: Supreme Radio
0: Magiyana Magirata

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සබදස් නැකවල උදෑසන හදලා.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
10: එම මෙහෙම
11: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
9: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
3: සින්දු කපේ විත් නිමේෂා.
0: අසු නවයයි එක සුනවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: Request Friday. Geetaya Vindinna Maha. Supreme Request Friday.
1: එකොළහයි විනාඩි පනස් එකයි දැන් වෙලාව ඔය කියන්නේ මට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. ඉතින් යන්න ලෑස්ති වෙනකොටම කෙනෙක් ඉන්නව මතක් කරන්න මම යනවා මොරටුවට. මොරටුවෙන් ශාමල් මව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් සවිඳු ඒ වගේම රවිඳුවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වා. ඒත් එක්කම දර්ශනම එකතු කරගන්නවා TikTok live එක පැත්තෙන්. ඒ වගේම අපේ හන්සන ජනා ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු ඉක්මනින්ම. අංජුනි ඔන්නයාවත් මම එකතු කරගන්නවා. ඒ වගේම අපේ පස්සියා වුණ පස්සේ ඔයාවත් එකතු කරගත්ත මේ කට්ටියත් එකතු කරගෙන සේරු වාවිලින් කෙඩියේ සමුන සිංහවයි යාළුව හැමෝම එකතු කරගෙන හැමදාම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. පරිස්සමට සතයන්ත ගත කරන්න ඕනේ නේද? හරි, අවධානයෙන් සතයන්ත ගත කරන්න ඕනේ. මොකද ඉතින් දැන් තියෙන ලෙඩ රෝගත් එක්ක අපි අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. එනිසා හරිම අවධානයෙන් සතයන්තේ හරි සතුටින් ගත කරන්න කියන දේ මතක් කරගෙන එහෙමනම් ගිහිල්ලෙන් නම් අද ගියාට ලබන සතියේ සඳුදා හරියට මුදේ 10 වෙති මම එනවා පෙරලිකාර සඳුදා දවස අරගෙන. එහෙමනම් ගිහිල්ලෙන් නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න වෙලාවත් මතක් කරන්න. 11:52 දැන් වෙලාව. මම මරීෂා.

0: සුබ දහවලක දෝතුනේ වෙලවදවල 12යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසේ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්න තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රහණ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Request Friday.
1: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಹಾ
0: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೆ.
2: අයිබෝන් සුබම සුබ දහවලක් වේවා හිතවතුනි. අද ජූලි මාසේ 17 වෙනිදා වෙලාව දවල් 12යි විනාඩි 11යි. ලස්සනම ලස්සන දවසක් තමයි මේ විදිහට අපි ගත කරමින් ඉන්නේ. සිකුරාද දවස කියලා කියන්නේ හරිම ලස්සන දවසක්, හරිම සුන්දර දවසක්. අපි කවුරු කවුරුත් ආදරය කරන බලාගෙන ඉන්න, එනකම් උදා වෙනකම් බලන් ඉන්න දවසක් තමයි සිකුරාද දවස කියලා කියන්නේ. මේ අර සතියක් පුරාවට වැඩ කරලා නේ ගොඩාක් දේවල් වලට මුහුණ දීලා ගොඩාක් කට්ටිය සිකුරාද දවසට තමයි ටිකක් මොකද්ද කියන අර මේ ටිකක් රිලැක්ස් වෙලා ඊට පස්සේ යාළුවෙම හම්බ වෙනවා නම් එහෙමයි කතා බහ කරන්න තියෙන දේවල්. ඊපස්සේ ඔෆිස් වල බැලුවත් උද්‍යෝගිමත්ම දවස තමයි සිකුරාද දවස කියලා කියන්නේ. වට නැහැ කියලා කියන්න බෑ, ඒක එහෙම තමයි. ඉතින් මේ අද සුප්‍රීම් රේඩියෝ අහන ඔයා දන්නවා රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙනවා දවස පුරාවට. ඔයාට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම උදේ ඉඳන් හවස වෙනකන් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඔයාට ලයිව් බලාගන්න පුළුවන්කම ලැබෙනවා. කොහොමද බලන්නේ? ඔයාට පුළුවන් යන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. ඔන්න අපේ ලයිව් එක පටන් අරගෙන තියෙනවා. එතක මතක් කරන්න ඕනේ ඔයාට දවස පුරාවට අපේ සින්දු අහන්න පුළුවන්, අපිත් එක්ක කතා කරන්න පුළුවන්. රේඩියෝකින් අහනවා නම් FM 89.1 89.3 ඔයාලා ටියුන් කරලා අපිව අහන්න පුළුවන්. එතකම ලෝකෙ වටේ ඉන්නවාට පුළුවන් අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක හරහා අපිව අහන්න දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන්. එතකම ඔයාට පුළුවන්කම ලැබෙනවා අද දවසේ ඔයාගේ හිතේ තියෙන සින්දුව අපිට කියන්න. ඉතින් අපි ලෑස්තිලා ඉන්න ඒ සින්දුවට දෙන්න. ඉතින් පොඩිම පොඩි කොන්දේසියක් තියෙන වෙරි ස්මෝල් කන්ඩිෂන් හිතවතුනි, වෙලාවට ගැළපෙන සින්දුවක් නම් අපි කිසිම බාධකයක් නැතුව ඒ සින්දුවට දෙනවා. ඔයා කැමති කැමති කට්ටිය මතක් කරන්නත් ඔන්න ඉඩකඩ තියෙනවා. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. කෝල් කරන්න මේ පැත්තට 0112 510 510 ඔන්න අපි හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. එහෙම නැත්තම් මැසේජ් එකක් දාන්න WhatsApp පැත්තට හිතවතුනි අපේ ඔන්න WhatsApp chat එක ඔන් වෙලා තියෙනවා, chat box එක ඔන් වෙලා තියෙනවා. 0118 89 3 89 3 යන්න Facebook පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. අපේ pages දෙකක් තියෙනවා. pages දෙකම follow කරලා තියාගන්න. Insta page එකක් තියෙනවා. TikTok channel එක follow කරන්න. ඒත් එක්ක මතක් කරනවා YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලාත් ඔයාට කියනවා. මතක ඇතුව ඔය ටික කරලා තියන්න හිතවතුනි. Right. අද දවසාර විශේෂයි හිතවතුනි. විශේෂත්වය මොකද්ද කියලා අපි කියන්න. විශේෂත්වය දවස් සිකුරාද. වෙලාව දවල් 12යි විනාඩි 14යි. දිගටම හගෙන ඉන්න දවල් දෙක වෙනකන් මැකිනෝ මේ පැත්තේ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුදලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
7: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
8: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
9: සුසුමලා කුලින් තනද
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
7: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89.3 89.3 WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510.
0: Supreme Radio.

අයිබෝන් සුබ දහවලක් හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 23යි. දැන් අද ලයිව් එකට එන්න ඕන දවසක් තමයි වෙ. අද ලයිව් එක මිස් කරගන්න එපා. අද TikTok ලයිව් එකට අනිවාර්යයෙන්ම එන්න ඕන දවසක් තමයි අද දවස කියලා කියන්නේ. අද ලස්සනම ලස්සන සින්දු ටිකක් අපේ ගයන් ගයි අපිට දීලා තිනවා හැමදාම වගේ. ඉතින් අද කොහොමත් ටිකක් නෙමේ සැහෙන හැපනින් දවසක් තමයි අද දවස කියලා කියන්නේ නේ. සිකුරාද කියලා කියන්නේ ෆ්‍රයිඩේ කියලා කියන්නේ හරිම හැපනින් දවසක්. ඉතින් අපි යනවා TikTok live එක පැත්තට. අපි හරි ආඩම්බරෙන් කියන්නේ අපේ TikTok live එකේ ඉන්නවා රට රටවල් වල ඉන්න අපේ ලාංකිකයෝ නේ. ඩුබායි වලින් ඉන්නවා ඔන්න ඇවිල්ලා තිනවා භද්‍රිකා විජේසුන්දර ඔන්න ආවා. ගුඩ් ආෆ්ටර්නූන් කියලා දාලා තිනවා අංජුනි අක්කා ඉන්න ඕක්ලන්ඩ් වලින් නිව්සීලන්ඩ් වල. එතකම ඇඩ්ලේඩ් වලින් ඉන්නවා අපේ මට ඇත්තරම දෙවනි නම නම් ප්‍රොනවුන්ස් කරන්න තීරෙන්නේ කොහොමද හිරන්යා ඉන්නවා මේ චූටි ටීච කෙනෙක් ඇඩ්ලේඩ් වල ඉඳන් අපිව ආගෙන බලාගෙන ඉන්නවා. ගිෂු අපි එකතු කරගන්නවා. ඒත් එක්කම උපුල් ඉන්නවා. හායි සුබ දහවලක් අපිත් ඉන්නවා වවාගෙන. ආමි කැම්ප් එකේ ඉඳන් උපුල් කුමාර උපුල් කුමාරයවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම මට සිංදුවක් ඕන සෞදි අරාබියේ ඉඳන් අපි වහගෙන ඉන්නවා ඉරේෂා. ඉතින් ලස්සන සිංදුවක් දෙන්න කියලා තියෙනවා. ඒත් කිඹුල බනිස් නැද්ද කියලා අහලා තියෙනවා. කිඹුල බනිස් නම් ඉවරයි මහත්තයෝ. රයිට්. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නේ. අද ලයිව් එක මිස් කරගන්න එපා ඔයා. ලස්සන සින්දුවකට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න අපි යනවා WhatsApp පැත්තට. WhatsApp පැත්තේ ගොඩාක් තියෙනවා. අපි WhatsApp පැත්තට යන්න කලින් ලස්සන සින්දුවක් දෙනවා ඔයාට. රයිට් හිතවතුනි, වෙලාව දවල් 12:25. දිගටම අහගෙන ඉන්න මේ Supreme Radio Request Friday.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හප්පනින් ඒවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
2: back to back සින්දු අහන්න
6: let's go
1: every weekday at 4 p.m. in Porto with Ashi Ali ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
2: I burn subodasana kavala udasana hata.
6: Supreme Radio the welcome show.
1: Satya davas pahema. Ude hatata.
6: The welcome show.
2: Anugrahaya.
7: Vartha pita vartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u devanta supiritya ga laba dibin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane veladi gena obat koti patiye kuwan.
8: Engineer ek vidiyata mudalata wada pramithiya mage වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
2: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
6: රේඩියෝ
0: මගේ හඬ මගේ රට.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 189 180 The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්ත රජෙක් ඉඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂේ හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
2: මියගියට පස්සේ
1: ඒ නිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දැවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්වේ චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
2: පණ විතර නැති කොන හරි නේද?
1: ඌ පණ විතරයි නැත්තේ. ටෙරාකොටා කිව්වම පස්සේ මං කල්පනා කරා
2: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ පොසස් එකක් කියලාද
1: නේද? නෑ නෑ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: වෙලාව දවල් 12:48 හිතවතුනි. මේ අපි දැන් ඉන්නේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහන ගමන්. දැන් සෑහෙන කට්ටිය අපිට කතා කරනවා. අපි එකතු කරගන්න හදන්නේ මේ වෙලාව අපිට කෝල් කරපු කට්ටිය. අපි එකතු කරගන්නවා අපි කැස්බෑවෙන් සමන්තයි හැමදේම වගේ අහගෙන ඉන්නවා. මේ අහගෙන ඉන්නවා කියලා අපිට කියන්න දෙයක් නැහැ. කෝල් එක ගත්ත ගමන් අපිට ඇහෙනවා සුප්‍රීම් රේඩියෝ ප්ලේ වෙනවා. ඉතින් ඒත් එක්කම අපි යනවා ශෂි ඉන්නවා කුරුණෑගල පැත්තෙන්. ඒත් එක්කම තව කවුද? නිමාෂා රත්නායක අද නිමාවට දවසේ කටාරවලේ දැන් අපිව බලාගෙන ඉන්නවා. ලකී අපි එකතු කරගන්නවා බොහොම ආදරෙන් ඊශ්‍රායල් වලින්. ඉතින් මේ විදිහට කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නවා. අපි ඉන්සේන් ඉන්නවා, ඉන්සේන් ඉන්නේ බත්තර මුල්ල පැත්තෙන් අපේ යාළුවෙක්. මේ විදිහට කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නවා. නයිස් ප්ලේලිස්ට් ගයා කියලා දාලා තියෙනවා. ගයා කියන්නේ ඔයතන අපේ ගයා ගයර වෙන්න ඕනේ. ශාරක ෆොනෑන්ඩ් වයිබෝන් ශාරක. ඉතින් මේ විදිහට කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නවා. අපි ගනම් වෙන ඕන දෙයක් වෙච්ච දෙන් කියලා යමු වෙන ඕන දෙයක් අහන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
5: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න
4: ඕනේ.
6: වෙලාව දවල් 1:09 හිතවතුනේ. ලස්සන දවසක තමයි අපි ඉන්නේ, විශේෂ දවසක තමයි අපි ඉන්නේ. ඒ තමයි සිකුරාද දවස්. රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙන්නේ ලස්සනම ලස්සන ආදරණීය සිකුරාද දවසේ නේ. සිකුරාද දවස ගැන ඉතින් ආයි ආයි කියන්න ඕනේ නැහැ නේ. අපි කවුරු කවුරුත් ඔය කොයි කවුරුත් බලන් ඉන්නේ ෆ්‍රයිඩේ උදා වෙනකන්. ඉතින් ෆ්‍රයිඩේ වෙනුවෙන් අපි දෙනවා රික්වෙස්ට් ෆ්‍රයිඩේ. වාට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න, මෙසේජ් කරන්න. ඉතින් කෝල් කරලා මෙසේජ් කළා වාට පුළුවන් ඔය ආස සින්දුවක් තියෙනවා නම්, ඔයා කැමති කවුරු හරි ඉන්නවා නම් ඒ සින්දු වලට කට්ටිය එකතු කරගන්නත් හැකියාව තියෙනවා. අපි යනවා, අපි වහගෙන ඉන බොරලස් ගමුවෙන් තිලක් අයියා තුළු පිරිස හැමදාම වගේ චිත්‍රක්කා, ස්වර්ණක්කා, ඊට පස්සේ කරුණා, ඊට පස්සේ රසාල්, ඉතින් මේනක, මේ වගේ කට්ටියම අපි වහගෙන බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම එකතු කරගන්න ගමන් අපි යනවා. අපි වහගෙන ඉන්නවා මොරටුවේ ලක්ෂාන් කබඩ් සෙන්ටර්ගේ සෙට් එකම අපි වහගෙන ඉන්නේ. රන්දික මදු ලක්ෂාන් අසංග එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ආයු බෝ වේවා ලක්ෂ්මන් මඩපාතින් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. බල මොකක් දාලා තියෙන කියලා. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ්, අවෝර්, පුංචි පුතා, භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල කේඩියේ සමර්සිංහත් එකතු කරගන්න කියලා දාලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දෙන් දවස තමයි සිකුරාද දවස කියලා කියන්නේ. රයිට්, අපි යනවා ඒ දවසවල සෑහෙන ජනප්‍රිය සින්දුවක් අහන්න. වෙලාව දවල් 1:10 හිතවතුනේ. මේ ලයිව් එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් ලයිව් එකට එන්න. TikTok පැත්තට යන්න, සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. අපි ලයිව් එකට සෙට් වෙන්න.

0: 89.3 Supreme Radio. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
3: බෑක් ටු බෑක් සින්දු අහන්න.
6: Let's go.
7: Every weekday at 4 p.m. Dimpottor with Aashi Ali.

0: විතරයි නැත්තේ. ඉතින් කොටා කිව්වා මස මං කල්පනා කරපුවා.
1: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ පෝසස් එකක් කියලාද?
0: නෑ නෑ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio. Wagee yanne, wagee rata.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
1: හිතට ශක්තිය
2: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකෑම
3: යාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
5: සතියෙ පිටවන රාත්‍රී 7ට අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමනේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3
9: नमस्ते बहनों और भाइयों, बड़े ही कम शब्दों में आपको सुनाना चाहता हूँ उस साल का लोकप्रिय गीत ये ये ये ये सलाम ले जाता हुआ उड़न खटोला और बीन बजाती हुई

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය දොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා.
9: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
7: I burn subodasana kavala udasana hala.
8: Supreme Radio the welcome show.
9: Satya davas pahema udey hatata.
8: The welcome show.
7: Anugrahaya.
1: Wartha pita wartha tambene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dibin rathi sangwardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tahana nidahane weladi gena obat koti patiye kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: වෙලාව දවල් 1:49 හිතවතුනි අපිට WhatsApp පැත්තේ මැසේජ් කීපයක් දාලා තිනවා සඳලංකාවෙන් තාරුණි අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට අපිට කතා කරපු කලුතරින් කැලුම් කතා කරලා හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ තමයි අහගෙන ඉන්නේ කියලා අපිට කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම දේශප්‍රිය මාවණෙල්ලෙන් අපතක් කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ශාන්තියන්ටි අපි වහගෙන ඉන්නවා මොරටුව පරණපාරේ එයාගේ පොඩි ගාමන්ටගේ කට්ටියත් එක්ක. මේ පොඩි කිව්වට එහෙම පොඩිම ගාමන්ට යන්නේ මෙන්නේ 5-6 දිනක් වැඩ කරනවා කිය. රයිට්. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. මේ වෙලාවේ අපි ලයිව් එකෙන් බලාගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් හිතවතුනේ අර ජීවිතේ මේ හැමදේම වෙනස් වෙනවානේ. ජීවිතේ මේ වෙනස් නොවන දෙයක් නෑ. ඉතින් හැමදේම වෙනස් වෙනවානේ. ඉතින් අර මේ හැමදේම මේ වෙනස් වෙන ලෝකේ නේ, වෙනස් නොවී තියෙන කිසිම දෙයක් නෑ. වෙනස් නොවී තියෙන වෙනස් වීම විතරයි. එහෙනම් ඉතින් නැවත දවසක් ඒ අපිට හමු වෙන්න මේ විදිහට නේ, ලයිව් එකකින් හමු වෙන්න ආයි දවසක් එයි නේ අපි සැරෙන් සැරේ හම්බ වෙයි. එහෙනම් බොහොම ස්තුතියි මෙච්චර දවසනේ අපි ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකේ මැක් එක ගොඩක් කට්ටිය අපි කතා කළා නේ, ගොඩක් දේවල් කතා කරා, ගොඩක් දේවල් සාකච්ඡාවට බඳුන් කළා. භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඒ වගේ දේවල් අපි සාකච්ඡාවට බඳුන් කරේ නැති වුණත් අපි නේ විනෝදෙන් ගොඩක් දේවල් සාකච්ඡාවට බඳුන් කරා. එහෙනම් අපිට මෙච්චර දවස් මට කෝල් කරපු, මැසේජ් කරපු හැමෝටම බොහොම ස්තුති. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලයිව් එකේ ඉන්න හැමෝටමත් බොහොම ස්තුති. මේ ලස්සනම ලස්සන සින්දුවක් අද අපේ ගයන් ගයි අපිට දීලා තියෙනවා. ඒකත් අහලා එහෙනම් අපි යන්නයි හදන්නේ, මම යන්නයි හදන්නේ. බොහොම ස්තුති හිතවතුනි. මේ සුබ සතියන්තයක් වෙන්න ඕනේ හැමෝම. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ නේ, ඔයාගේ ජීවිතයේ තියෙන හැම බලාපොරොත්තුවක් මිෂ්ට වෙන්න ඕනේ. එහෙනම් සුබ දවසක්, සුබ සතියන්තයක් හිතවතුනි. මම මැක්.

0: good afternoon දවල්ව දවල් දෙකයි විනාඩිය කයි
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

දවල් දෙකයි වෙනාඩි හතයි දැන් වෙලාව. හයි බෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ඉතින් අද ජුලිමා 17 සිකුරාදා ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඔයා මග බලාගෙන ඉන්නව නේද? ෆ්‍රයිඩේ, හා හා, දෑස රිදෙනකම් මං එනකම් පාර දිහා බලාගෙන හිටියා නේද? දෙක වෙනකොට මම එනවා කියලා දන්නවා. ඉතින් අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ, ඔයාගේ හිතේ තියෙන සින්දු මගෙන් ඉල්ල ගන්න පුළුවන් ඔයාට. හැබැයි ඔහොම හිටියොත් නම් මම සින්දු දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නෙම නැහැ. මේ විතර කතා කරන්නානේ 0112 510 510 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718 89 89 89 WhatsApp message එකක් එවන්න. එහෙමද දැන් ඔයාලට පුළුවන් මේ අවස්ථාවේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තට ඇවිල්ලා ඔයා සසින්දුව මගෙන් request කරලා ඉල්ල ගන්න. ඒ වගේම තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ www.supremeradio.lk අපේ website එකෙන් අපිව online අහන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් මේ පැත්තට request එකක් මම මග බලාගෙන ඉන්නවා. කියනකොටම request එකක් ඉල්ලන්න මට call එකක් එනවා. මට පේනවා phone එක ring වෙනවා. call එක answer කරන්න ඕනේ. එහෙනම් හවස 4 වෙනකන් ඔයා මම අහගෙන ඉන්නවා. දවල් 2:00 විනාඩි 8යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා පාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්ත රජකඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනයේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂි හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
2: මියගියට පස්සේ.
1: ඔව්. ඒ නිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්වේ චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
2: පණ විතර නැත්ති කොන හරි නේද?
1: ඌ පණ විතරයි නැත්ති. ටෙරාකොටා කිව්වම පස්සේ මං කල්පනා කරා පොස.
2: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ පොසස් එකක් කියලාද නේද?
1: නෑ නෑ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දුවිල්ලා. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: Mixing, mixing, mixing, mixing the beat.
4: සුදුමලා කුලින් තනද හවා.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
3: ඔයාගේ request එක 0718-89-3-89-3ට WhatsApp කරන්න. Call කරන්න 0112-510-510ට.
0: Supreme Radio.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: දවල් දෙකයි විනාඩි 25යි දැන් වෙලාව. මෙන්න මෙන්න මම ලොකු කරදරයක පැටල තමයි ඉන්නේ. තරගින මගේ සින්දුව දෙන්න මම ඉස්සනම ඉල්ලුවේ පොඩ්ඩක් ඉන්න දෙන්නම්. හැමෝගෙම සින්දු ටික දෙනවා. හැබැයි මෙහෙමයි ඉල්ලන පිළිවෙලට තමයි දෙන්නේ. ආ නැත්තම් ඔට්ටු නෑනේ. සින්දුව ඉන්නලේ කොහෙවත් යන්න බෑ. ඔහොමම ඉන්න ඕනේ. නැත්නම් ඉතින් මේ අයිතිකාරය ඉල්ලපු කෙනා පස්සේ ඇවිල්ලා අහනවා මගේ කොහොමගේ සින්දුව දුන්නේ නෑනේ කියලා. ඉතින් බලන්න මම පවු නේද. ඒක නිසා දැන් මම අලුත් නීතියක් දැම්මා. හරිද? සින්දුව ඉල්ලපු අයිතිකාරයා ලයිව් එකේ ඉන්නවා නම් තමයි ඒ සින්දුව දෙන්නේ. අහගෙන ඉන්න කට්ටියත් එහෙම තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. දැන් ඕන්න එහෙනම් අපි යනවා තවත් රික්වෙස්ට් එකකට. ඉක්මනට යනවා. මොකද රික්වෙස්ට් ගොඩක් තියෙනවා. මේ ලිස්ට් එකක් ලියාගෙන තියෙන්නේ. ඉක්මනට දෙන්න ඕන රික්වෙස්ට් ඔක්කොම. අපේ සයුනිගේ රික්වෙස්ට් එකට තමයි යන්නේ. කුරුණෑගලින් සයුනි තමයි මේ සින්දුව මගෙන් රික්වෙස්ට් කරේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 011 2510 510 එහෙමත් නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් හැවලා ඔයාලට පුළුවන් ඔයා කැමති සින්දුව මගෙන් ඉල්ල ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් තව වැඩක් කරන්න අපේ TikTok live එකට එන්න. live එකට ඇවිල්ලා මගෙන් රික්වෙස්ට් කරන්න පුළුවන්. right. එහෙනම් අපි යමු ඉස්සල්ලාම සයුනිගේ රික්වෙස්ට් එකට. ඊට පස්සේ මම දෙනවා අපේ දනෝගේ රික්වෙස්ට් එක. නැත මාතක තරහ වෙයි. දවල් දෙකයි විනාඩි 26යි දැන්.

0: සැලසුම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
1: හපනින් ඉවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanna.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. Dengu Marantikai. Denuatvi Valakalamo.
1: Obata ho obe paule ayakuta. පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Wakil anda, wakil rakyat.

0: Request Friday. Supreme Request Friday.
1: දවල් දෙකයි විනාඩි 38යි දැන් වෙලාව. තවත් රික්වෙස්ට් එකකට තමයි අපි මේ වෙලාව යන ලෑස්ති වෙන්නේ. කවුද මේ දනුගේ රික්වෙස්ට් එක? අම්මෝ, බලාගෙන ඉඳලා නැතියන් දන්නේ දනු. වැඩේ මිදුන නේද? හැබැයි දනු කොහෙන්ද කියලා මට කිව්වේ නැහැ. කොහෙන්ද කියලා තග්ගඩ මෙසේජ් එකක් දාන්න. ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කර දනු වගේ රික්වෙස්ට් කරන්න සින්දුවක්, කැමති සින්දුවක්. 0818893893 WhatsApp message එකක් එවන්න. එවන්න නැත්නම් 0112510510ට කෝල් එකක් දෙන්න කියනකොට ෆෝන් එක රින්ග් වෙනවා. අද හරිම බිසි. මෙතන හැමතැනම ෆෝන්ස් හැමතැනම තියෙනවා. ලෑන්ඩ් ලයින් එක එහා පැත්තෙන් තියෙනවා, TikTok live එක මෙතන තියෙනවා, එහා පැත්තෙන් තියෙනවා අපේ WhatsApp එක. මම මාර බිසි යන්නේ, දැන් සහයට කවහරි ගන්න ඕනේ. රයිට්, අපි යනවා එහෙනම් අපේ දනුගේ රික්වෙස්ට් එකට. හවස 4 වෙනකන් ඔයාලට මතක් කරන ඔය විදිහටම මාව අහගෙන ඉන්න කියලා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලං විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01 2 739 180 ලොව සුන්දරතම පාරාදේසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යමු සත්‍චාරයක්
1: Travel with Supreme.
2: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The Welcome Show.
2: I work for this and I cover all this on
1: Hello. Supreme Radio The Welcome Show. සතිය දවස් පහේම උදේ 7ට. The Welcome Show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: තුනයි විනාඩි 10යි දැන් වෙලාව. මට මාර මහන්සේ සිංදු තෝරලා හරි මහන්සියානේ. ඒක නිසා දැන් මම යනවා මගේ සිංදු ඉල්ලපු කට්ටියව මතක් කරන්න. ඉක්මනට යන්න ඕනේ TikTok live එක පැත්තට. අත කට්ටිය වැඩි. Right, ඉතින් සුපුරුදු විදියට පරණ කමෙන්ට් එක වල ජර්මනියෙන් තමයි මට ආවේ අපේ අමිලව මතක් කරන්න ඕනේ. එතක මනුහස ඉන්නවා, තරද ඉන්නවා, දුෂාන් ශාන්ති ඉන්නවා, චන්දන ඉන්නවා, රුචිර ඉමේෂ්ක ඉන්නවා කුවෙට් වලින්. ඒ වගේම අතුල කුමාර, ජයලත් කුමාර, රොක් ඉන්නවා, ගිෂු ඉන්නවා, කෑගල් දෙන් සයුනි ඉන්නවා, කුරුණෑගලින් ලලනි ලක්ෂිකා ඉන්නවා, අචින්ත ඉන්නවා, උපුල් ඉන්නවා, එතකම චන්දනි ඉන්නවා කොහෙන්ද ඊශ්‍රායල් වලින්. රුමේෂ් ප්‍රියංකර ඉන්නවා, ධනු ඉන්නවා, අපේ වගේම ගිහන් සංකල්ප ඉන්නවා, අපේ රෂ් හෙවත් කවිදෝ ඉන්නවා. හලෝ අවතින්. එමගේම ප්‍රසාද වෙනවා, උදාර වෙනවා, දේශාන් ජයඩින් දුමියා ඉන්නු, මනු ගමකේ කුවේට් වලින් අපිත් එකතු වුණා. එතකම මදුසංක ඉන්නවා, ප්‍රණියා ඉන්නවා, මහි ඉන්නවා, අපේ මෙවන් සීෂල්ස් වලින් අපිත් එකතු වුණා. සසී ඉන්නවා, ෂපන් වලින් ඉසුරු ලක්මාල් ඉන්නවා, රිෆාත් ඉන්නවා කොහෙන්ද ගාලෙන්, ශ්‍රියාන් ඉන්නවා, ඒත් එක්කම මදුෂ ඉන්නවා. ඒ වගේම සමිත් ඉෂාරේන මාතලේ නාවුලින් ඔන්න අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. හේරත්වත් මතක් කරන්න ඕනේ ඊළඟ සින්දුවට. ඒ වගේම අපේ අර්ෂණ, හරි අර්ෂණා හරි ඉන්නවා, ඔන්න අර්ෂණා ඔයාවත් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. අපේ සාශ්වත් මතක් කරන්න ඕනේ. අද මම මතක් කරන්නේ නැද්ද? ඔන්න මතක් කළා. දැන් හරිද, සතුටුද? ශ්‍රියානි ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කර ගන්නවා. පේමි අර්ෂණ ඉන්නේ කුවෙට් වලින් නේ? රයිට්, ඕකේ. දර්ශන සමාවෙන්න. එහෙමද වරදින ඔයගලගේ නම තේරෙන්නේ නැහැ නේ? හරි, ඒ වගේම මේ පැත්තට කතා කරපු යාළුවෝ කිහිප දෙනෙකුත් තියෙනවා. ඒගොල්ලන්වත් එකතු කරගමු ඊළඟ සින්දුවට ගාලා. මත්තේ ගොඩින් මලි තියෙනවා, ජයමාල් මොරටුවෙන් මට කතා කරා. ඒ වගේම කැස්බෑවෙන් සමන්ත කතා කරා. පුතා ජනී තද වර දෙන පවඩි වාසනා ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම අනුරාධපුරෙන් පත්මි මට කතා කළා. මොරටුවෙන් ෆ්‍රැන්සිස් කතා කරා, ජයසාන්, ජයමාල්, ඒ වගේම මංජුල, තනුෂ්කව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම මහරගමින් අපේ ශාරුණී කතා කරා. එයාගේ යාළුවා රමණිවත් උන්න ලස්සන සින්දුවකට මට එකතු කරගන්න කියලා කිව්වා. හරි, මේ විදිහට තමයි මට කෝල් කරපු කට්ටිය ඉන්නේ. එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන අපි ඉක්මනට යමු සින්දුවක් අහන්න. හවස 3:12 දැන්.

0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: අතරෙනෙම පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
1: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් රසගුණ පිළිකෑම
4: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: චීනත් එක්සත් කරන්න පෙරලිකාර තීරණ ගත්තු රජෙක් ඉඳලා තියෙනවා චාමර. ඒ තමයි චීනයේ පළමු අධිරාජ්‍යයා වුණ ෆින් ෂේ හුවාන් කියලා කියන්නේ. හුවාන් රජුට තමන් මියගිය පසුවත් තමන්ගේ ආරක්ෂාව තමාට ජීවත් වෙලා ඉදදි වගේම ලැබෙන්න ඕන කියලා හිතපු රජ කෙනෙක්.
5: මියගියට පස්සේ.
4: ඔව්. ඒ නිසා මේ තමන්ගේ සොහොන් ගැබවටේ දැවන්ත මැටි සෙබළුන් හමුදාවක් හදන්න ඔහු තීරණය කරනවා. මේකට කිව්ව චාමර ටෙරාකොටා හමුදාව කියලා. ටෙරාකොටා ආමි. මේ හමුදාවට 8000කට ආසන්න සංඛ්‍යාවක් හදලා තියෙනවා.
5: පණ විතර නැති කොන හරි නේද?
4: ඌ පණ විතරයි නැත්තේ. ටෙරාකොටා කිව්වම පස්සේ මං කල්පනා කරා පස්සේ.
5: දැන් ඔයා හිතුවේ මොකද්ද ලංකාවේ පොසස් එකක් කියලාද
4: නේද? නෑ නෑ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. Supreme Radio.

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕ್ ಅಪ್ ಸೂಪೀರಿಯರ್.
1: සුප්‍රම් රේඩියෝ හගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?

0: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනුවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
0: Back to back, Sindhu Ahanna.
4: Let's go.
5: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
6: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
7: I burst the bodas like a vela udasana hada.
4: Supreme Radio the welcome show.
6: Satya davas pahema ude hatata.
4: The welcome show.
7: Anugrahaya.
8: Wartha pita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.9 ata ikma u davanta supiritya galaba dimin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane veladigena obat koti patiye kuwan.
9: Engineer ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
12: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3 Supreme Radio. මගේ හඬ, මගේ රට.
12: දහසක් දෙනා අපේ වටේ හිටියත් හැමදාටම තමන් වෙනුවෙන් ඉන්නේ තමන් විතරයි. ඒ නිසා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
14: සුබ දවසක්.
12: අලුත් වෙලා,
14: පහසු වෙලා,
12: තෑගි පැඩි වෙලා,
14: අංක 1යි ලග්න 1යි
12: 100ක්ම ඔබ අතේ,
14: අංක 2ක් ගැලපුණාම
12: රුපියල් 1000ක්ම අතේ,
14: අංක 2යි ලග්න 1යි
12: 2500ක් අතේ, අංක 3ට
14: 50000,
12: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
14: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: Supreme Radio, make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හවස තුනයි විනාඩි 44යි දැන්
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
5: අනුග්‍රහය.
6: In

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: 89.1 89.3 Supreme Radio.

0: Request Friday. Supreme Request Friday.
1: හවස 3යි වෙනාඩි 48යි දැන් වෙලාව. ඉතින් යන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට කතා කරපු යාළුවෝ කිහිප දෙනෙක් මතක් කරන්න. ඉස්සලාම එන WhatsApp එකට මැසේජ් කරපු යාළුවෝ ටිකක් ඉන්න, ඒගොල්ලන් එකතු කරගන්න ඕනේ. පෞලේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න මමත් අහන් ඉන්නවා කියන සුද ලංකාවෙන් තවරණී මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔන්න තවරණී මම ඔයාව ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම කෑගල්ලෙන් අපේ ඉමුණ චූටි බබාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම මඩපාතින් ඔන්න අපේ ලක්ෂ්මන් ඉන්නවා. ලක්ෂ්මන් ත්‍යාගේ යාළුව හැම කෙනෙකුමත් රංජිත් චන්ද්‍රදාස අපේ රත්න මිල්ටන් මොහන් ඉන්ද්‍රසිරි මෙන්න මේ හැම කෙනෙක්ම ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ලක්ෂ්මණ අපිට කියන්නේ. ඔන්න ඒක නිසා ඒගොල්ලන්වත් අස්සන සින්දුවකට එකතු කරගන්නවා. එවගේම සෙරුවා විරෙන් KDA සමරසිංහ මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. පෞලේ හැම කෙනාවමත් එයාගේ යාළුව හැම කෙනාවමත් ලස්සන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. එවගේම මොරටුවට යන්න ඕනේ. ලක්ෂාන් පිටු කබට් එකේ සෙට් එක ඉන්නවා මං ඒගොල්ලන් එකතු කරනකම් මගේ බලාගෙන. සුපුරුදු විදිහට රන්දික මදු ලක්ෂාන් අසංක කට්ටියම ඉන්නවා. මේ කට්ටියව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට මම යන්න කලින්. හරි, ඉතින් මේ විදිහට තමයි අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ WhatsApp එකෙන්. ඒ වගේම තමයි මට කතා කරා වස්කඩුවෙන් අම නිලංකවයි ඉනෝකවයි මාවයි ලස්සන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම මම යනවා වස්කඩුවෙන් පානදුරේට. පානදුරෙන් මට කතා කරා අපේ සමන්ත වයිෆ් ශානිකාව ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. එනං ඉතින් මේ හැම කෙනෙක්වම එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ගියාට ආශියන ඔයාට පුළං ආශිත් එක්ක ඇති තරම් සින්දු අහන්න. අපි අය හම්බ වෙනවා සුපුරුදු විදිහටම සඳුදා දවල් දෙකට අහගෙන 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ගෙන් එන්න මන්දි මේෂා.

0: සුබ සැඳෑවක්. දැන් වෙලාව සවස 4:00 විනාඩි 1යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio.

0: Request Friday.
1: கீதைய விந்தி நமஹா.
0: Supreme Request Friday.
2: ්‍රයිජලාව හවස හතරයි විනාඩි තුනයි සුප්‍රම් රික්වස් ්‍රයිඩේ අද සිකරාද පටන් කරන හදන්නේ. ඉතිං අඩුවෙන් කතා කළ වැඩිපුර සිදු දෙෙන අද කතානය කතන්දර කියන්න කතන්දර හන්නෙත්න අද සිදු විතරයි බිඳුව හත්සේ දහට ඇසු නවයතනයි අසු නවයතුන වටස නම්බක්තින මැසේජ කතාන වටස එකට දාල පුරාන්වාට සිදු ඉතන්න එම නැත්න මිඳතු එකක දෙකයි පන්සිදහය හොට්ලයින එක තින ඒකට කාල් කරන්න පුළන් කාල් කල සිදුල්ලන්නත් පුලා එහෙමත් බෑ කියලා හිතනවන වයින්න ටික්ටොක් කියන ටික්ටොක් එකට යන්න සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක ෆලෝ කරන්න ෆලෝ කරලා ලයිව් එකට ලයිව් එකට ඇවිල්ලා සිදුල්ලන්න පුළුවන් ඒ විදිහට මේ වෙලාවේ ලයිව් එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒ අතරින් අද දවසේ මට ෆස්ට් කමෙන්ට් එක දැම්මේ අපේ තරිඳු තිසර ලයිව් එක ඔන් කරනකොටම හැබැයි ලයිව් එකට මුලින්ම ආවේ මදු කොහොම වුණත් හැබැයි මම දෙන සින්දුව පළවෙනියෙන්ම දෙන්නේ අපේ ශාරක ඉල්ලපු සින්දුව මන්දපමා කියලා හැව්වා මන්දපමා නෑ මම වෙලාවට ආවාද ඒ වුණාට අපි සින්දුව මන්දපමා වලින් තමයි පටන් ගන්නෙ හවස 4යි විනාඩි 4යි මං ආශි සුබ සන්ධ්‍යාවක්

මන්ද පමා වෙන්න ඉගෙන ගන්න. නෑ, ඔයා පමා නෑ, ඔයා එලෙවල් පාස් නේද? රයිට්. එහෙනම් ඔයාට හය ස්ටඩිස් වලට හොඳ ඩිප් එකක් කරන්න චයිට හන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඇත්තටම හොඳ තැනක් ගැන කියන්නද? අහනවද? මොකද චීනට යනවා කියලා කියන්නේ ඔයාගේ උපාධිය කරන්නේ. චීන කියලා කියන්නේ අධ්‍යාපන පද්ධතිය ගත්තාම ඉතාම ශක්තිමත් වගේම කාර්යක්ෂම සහ අනාගත මාර්ග සූදානම් කරන අධ්‍යාපන සිස්ටම් එක. එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදයන් තියෙන රටක්. ඉතින් ඒ නිසා ඒ වගේ රටකට ගිහිල්ලා හොඳ ඩිග්‍රී එකක් කරගෙන ආපහු එන්න, හරි පහසු තැනකට යන්න, විශ්වාසවන්ත තැනකට යන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒකනයි මතක් කරන්න හදන්නේ. ඉතින් ආවට ගියාට උපාධියක් ගන්නවට වඩා චීනට ගිහිලා හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් හොඳම උපාධියක් ගන්න කැමති පුළුවන්. කැමතිනේ. ඉතින් කැමති නැද්ද කියලා අහන්න බෑ. කැමති කියලා මම දන්නවා. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන් වලට ගිහිලා සල්ලි නැති කරන් අනාගතේ විනාශ කරගන්න එහෙම නෑ. හොඳේ හොඳම තැනකට යන්න ඕනි. ඒකට තමයි චායින ලංකා එඩියුකේෂන් ඉන්නේ. හොඳට මතක තියාගන්න. එලෙවල් පාස් වාඩ ලෝක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරුණම ලංකාවේ එකම තැන චායින ලංකා එඩියුකේෂන් කියන එක මතක කරන්න එපා. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා වාට පෙරපුහුණුවක් හම්බ වෙනවා. හැම උපාධියක්ම වාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය තුලම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් තියෙනවා. ඉතින් විශ්වාසවන්තව ඔයාට ඔයාගේ චීනයට ගිහිල්ලා චයිනා ගිහිල්ලා ඔයාගේ උපාධි සීනේ සැබෑ කරගන්න නම් චයින ලංකා එඩියුකේෂන් එකට යන්න ඕනේ. පම් පොඩ්ඩක් ඩිග්‍රීස් ගැනත් මතක් කරන්න. කෙමිකල් ඉංජිනේරින්, එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, ඒ වගේම බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්නවට අවස්ථාව තියෙනවා කියන එක අමතක කරන්න එපා. චයින ලංකා එඩියුකේෂන් එකේ ඩොක්ටර් භාග්‍යගෙන් හැම විස්තරයක්ම හරි පිළිවෙලට වාට දරගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක චුට්ටක් ලියා ගන්නකො, නිකන් කෝල් එකක් දාලා බලන්න. හරිද? 0777-290290. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ කොහෙද කියන කාට ප්‍රශ්නයක් තියෙනවා නම් ආඩිය මහන්සි වෙන්න එපා. ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව තමයි ඒගොල්ලන්ගේ ඔෆිස් එක තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්, නැත්නම් වාට Google කරලා බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳම කෙනා තමයි ડોક્ટર භාගයට කතා කරන එක. මතක කරන්න එපා. චීනෙට ගිහිල්ලා උපාධියක් හදාරන්න ඉන්නවාටයි මම මේ කතා කරේ කියන එක. හවස 4:00 වෙනදි 9:00.

0: වෙලාවහවස 4යි විනාඩි 16යි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
3: Travel with Supreme
4: සතිය දවස් පහේම
5: The Welcome Show අහන්න
6: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
7: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
8: mixing mixing mixing mixing the
9: සුසුමලා කුලින් තනද හපා
10: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request
7: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න
4: call කරන්න 0112 510 510ට

කියලා. කොහොමද? වඩනවා කියන්නේ දස්සතා කියලා. සැඟවුණු දස්සතා. අද සිකුරාද. මේ නිකන් දොඩවන්න හදනතු සින්දු ටික දෙන නම් ටික කියලා. රයිට්. ඕකේ. එහෙම කියනවා අපේ වැඩසටහන් නිෂ්පාදකතුමා. හරි. නමින් මදු සංක WhatsApp නම්බර් එක දීලා තිනවා මං කසාද බඳලාද කියලා අහලා තිනවා. බඳලා නැහැ. රයිට්. ෂාරක ප්‍රණාන් වාව ගොඩක් ආදරේ මතක් කරනවා සරින්දු දිසර. රයිට්. අද හැම කෙනාම ඉල්ලපු සින්දු තමයි මේ වෙනකම් මම ප්ලේ කරේ. ඉතින් අද සිකුරාද දවස නිසා ඉල්ලන්න පුළුවන් ඕගලන්ට සින්දු දෙනවද නැද්ද තීරණය කරන්නේ මම. ඉල්ලන හැම සින්දුවම දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ස්ලෝ සින්දු මේ වෙලාවට ගැළපෙන්නේ නැහැ නේ. මම ගැළපෙන සින්දු දෙනවා ඕගලන්ට. හරි මම හිතනවා ඕගල මන් දෙන සින්දු වලට කැමතියි කියලා. හරිද? ඉතින් මේ කවුද ඉන්නේ කියලා බලමු මුලින්ම. අපේ ජයමාල් කතා කරා මොරටුවේ ඉඳලා. රයිට්. රොෂාන් පොරණාන්දුගේ හරියට ශබ්ද කරන්න ප්‍රනාන්දු. ප්‍රනාන්දු කියන්නේ පා. රයිට්. රොෂාන් ප්‍රනාන්දු මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා කෝ. ඔබ හරිම ලස්සනයි නංගියේ, අහන්නට හිතයි නම ඔබේ. අනනන් මගේ නම අහන්න. හරි. ඕකේ. සින්දු ඉල්ලීම් සෑහෙන තෝගයක් තියෙනවා. ඔයාලටත් පුළුවන් යන්න අපේ TikTok live එක පැත්තට. live එකේ ලොකු කිව් එකක් තියෙනවා. කට්ටිය බලාගෙන ඉන්නේ ගොඩක්. සින්දු ඉල්ලනවා ඉල්ලනවා. සමහර අය ගිනව ඔයා ඉල්ලන සින්දු දෙන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ 1000ක් දෙනාට සින්දු ඉල්ලන්න පුළුවන්. නමුත් සින්දු දෙන්න ඉන්නේ එක්කෙනයි. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම විතරයි මෙතන සින්දු දෙන්නේ. ඒ නිසා පුළු පුළුවන් විතර සින්දු ටික දීගෙන යන්න. හරිද? දෙවලි කතා කළා. ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. පිළියම් දෙන්නලා කතා කළා. ඒ වගේම නොයල් රාජ්ගේ සින්දුවක් ඉල්ලපු ඉන්නවා. දේශාන් ඉන්න. ඊට පස්සේ දේශාන් එක වෙනම ආයේ වෙනස් කර කර ඉල්ලනවා. එහෙම වෙනස් කර කර ඉල්ලන වෙලාවට මට සින්දු දෙන්න බෑ. හරිද? දැන් මම ඊළඟට දෙන්නේ අපේ ජයමාල් ඉල්ලපු සින්දුව. ඊට පස්සේ ලෛලා ඉල්ලුවා අපේ භාග්‍ය සහ අංජනි. එතන සනල් රාජ්ගේ සින්දුවක් ඉල්ලලා තිනවා. ඒක දානවා අෆ්ගන් ජලේබි තියෙනවා. ඒ අපේ තරිඳු තිසර වෙනුවෙන් ඕගලන්ට පුළුවන් ඔය විදිහට සින්දු ඉල්ලන්න. හම්ම මහන්සේ අපි යනවා සින්දු අහන්න. නම අහන්න මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. 0.68 අය.

0: කවුද ඌ කියන්නේ?
1: අවස 4:35 දැන්.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔක්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
1: ඇත්තටම කවුද?
5: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
1: තියෙන්නේ.
5: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The welcome show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1, 89.3 Supreme Radio.

0: වෙලාවහව සහ 4 විනාඩි 45යි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් ගුණ පිළිකෑම
0: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් lifestyle with Manisha සතියේ දවස් 5 ම උදේ 10 ට

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: Request Friday.
1: Supreme Request Friday. හවස 5 වෙනිදා දෙකයි අපි ආවිල්ලා ඉන්නේ දෙවනි පැයට. මේ සතියට ඉන්න අවසාන දවස. ඉතින් කටි ආවිල්ලා ඉන්න ගොඩ කාලෙකින් අපේ TikTok live එක එළිය වෙලා ඉන්නවා. ඒ අපේ ගයනි ආවිල්ලා ඉන්නවා. ගයනි ලක්ෂී. අනේ ආදරේ ඔයාලට ගොඩ දවසකින් ඔයා ආවේ චාන්දිනි. Talk to China. පොළොන්නරුවේ චාන්දිනි. ඔයාව ආදරෙන් මතක් කරනවා. කුමාරි චන්දනායක ඔයාවත් එකතු කරගන්නවා. ආදරෙන් පැටියෝ පූර්ණිමා. රුවිනා. අකීෂා. සන්දසි මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්න alone ඇවිල්ලා ඉන්නවා එළුවෙක් වගේ කියලා කියනවා මට. Thank you. කවුරුත් කියපු නැති කතාවක් ඔයාවට කිව්වා. මං එළුවෙක්. අද සිට මං එළුවෙක්. මං ඉතාලියේදි මං උලෙක් කියලා. මෙලින්නම් මං එළුවෙක් වගේ. සයි සයි සයි. බොවතුති බොවතුති. ඔය කාදෝ කටාර දේශයෙන් සිට මට අනේ. කමෙන් නෑනේ. තාමර තාමරවත් තාමර අහනවා ටිකක් බාලින්ද මාව සෙල්ලමට ගත්ත කියලා අහනවා. අනේ පුත්තලම් බුරුව දෙන්නෙක්ගේ වගේ වයස. මෙතන මේ බාල කතා කියනවා. හර්ෂණ ප්‍රභාත් හලෝ. ඔයාව එකතු කරගන්නවා ෂාරක ඔයාව. සීකේ රාජපක්ෂ හායි හායි කොහොමද? ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. මේ පැත්තේ මොරටුවට යන්න හිතනවා මට. මොරටුවේ පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එකේ ඉන්නවා. පැන්ට්‍රි කබඩ් එකේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක එකතු කර ගන්න ඕනේ. ගොඩක් ආදරෙන් සින්දුවකට රන්දික මදු ලක්ෂාන් අසංක මේ කට්ටිය එකතු කර ගන්න බා. හරිද? ඒත් එක්කම මට කියලා කියනවා අම්බලංගොඩ සුමිත්. ඒ ඔයාට ඉතින් මොකද්ද කියලා කියන්නේ? ඉතින් ඕන සින්දුව කියන්න. අපේ සීකේ රාජපක්ෂිනේ ඕමාන් වලින් හොඳ යාව ආදරෙන් එකතු කර ගන්න දර්ශන මාවත් කියනවා. අනේ හා. අද නෑනේ අද නෑනේ අපේ රවි කතා කරේ නෑනේ මට මොරටුවේ සෙට් එක. කමක් නෑ ඉතින් 0818893893 WhatsApp number එක දෙනවා message කරන්න පුළුවන් 0112510510 hotline එක දෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහලා live එකට සෙට් කරන්නත් පුළුවන්. live එකේ කට්ටියගේ කියන කතා තමයි මම මේ කියන්නේ. right රන්වන් වත බබලෙනවා. මෙහෙම කිව්වේ වාග්ය තමයි මේ සින්දුව දෙන්න කියලා. වාග්ය වෙනුවෙන් ඔන්න මේ සින්දුව මම play කරා. right okay.

රයිඩ බලා හවස පහය විනාඩිය කළහක් වෙනකොට මතක් කරන්න හදන්න චුටි පණිවිඩයක් වැදගත්දේවල් කතා කරන්න ඕනි. අපි අධ්‍යාපනය කියල කියන්නේ හරිම වැදගත්දයන්න අපේ ජීවිතයට. අධ්‍යාපනය කියන දේ කවදාවත් අපිට හකදාන්න බැහැ. ඉගෙනගත්තොත් දෙයක් වරදින්නෙත් නෑ, අහකයන්නෙත් නෑ කියලා කතාවක් තියෙනවා. නිසා ඉගෙන ගන්නවනම් හොඳම තැනකින් ඉගෙන ගන්න ඕනි. විශ්වාසවන්ත තැනකට ආයෝජනය කරලා තමයි අපි ඉගෙන ගන්න ඕනි. විශේෂයෙන්ම හයර් ස්ටඩීස් වලට පිටරට යන අයට මම මේ මතක් කරන්නේ. පිටරට යනවනම් චීන පැත්තට යන බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඩිග්‍රී එකක් ගන්න යන්න හොඳම රට තමයි චීනේ. චීනෙට යන්න නීතාගෙන නායිති අමුතුෙන් යන්න දෙයක් නැහැනේ. යන්න හොඳම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. චීන අධ්‍යාපන ක්‍රමය ගත්තම ලෝකෙ ඉහළම ශ්‍රේණිගත කිරීමවල පවතන ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකකට අනුව තමයි චීනේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ. වගේම තමයි මේ ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකෙ ඉහළම ශ්‍රේණිගත කිරීමවල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම තැනක එහෙම රටක අධ්‍යාපනය ලබන්න තියෙනවා නම් ඉතින් හරිම වටිනවානේ. ඔන්න 2027 අවුරුද්ද වෙනුවෙන් චීනයට යන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ස්කෝලර්ෂිප් එකක් අරගෙන, ශිෂ්‍යත්වයක් අරගෙන, දන්නවද? බයොලොජිකල් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස්, ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දෙනවා චයින ලංකා එඩියුකේෂන් එකේ. මතක තියාගන්න, ඉන්ටර්විව්ස් දෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙකේ. ඒ ලෙවල් ඔයා පාස් නම් ඔන්න චයින ලංකා එඩියුකේෂන් එකේ ඉන්නවා ඩොක්ටර් භාගය. ඩොක්ටර් භාගයට කෝල් එකක් දෙන්න 0777-290290. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට තවත් ගොඩාක් උපාධි, අර්ධ ශිෂ්‍යත්ව, ඒ වගේම පූර්ණ ශිෂ්‍යත්ව එක්ක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 25ක විශ්වාසය තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. මම ඒකයි කිව්වේ, ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට පිටරට යන ඔයා ආයෝජනයක් කරනවා නම් විශ්වාසවන්ත තැනකට ආයෝජනය කරන්න ඕනි කියලා. අවුරුදු 25ක් කියන්නේ ලේසි කාලයක් නෙමෙයි. ඒ නිසා ඔන්න චයින ලංකා එඩියුකේෂන් එක පැත්තට යන බය වෙන්න එපා. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද දන්නවද? ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව තමයි තියෙන්නේ චයින ලංකා එඩියුකේෂන් එක. වැඩි විස්තර දැනගන්න මතක් කරන්න ඩොක්ටර් භාගයට කෝල් කරන්න. ෆෝන් නම්බර් එක නැවත වතාවක් 0777-290290. ලැබලා හවස 5යි විනාඩි 13යි.

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188
1: ලිතුවේනියාවෙ රැකියාවක් කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
6: අයිබර්ස් උදෑසනක වල උදෑසන හද.
5: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

ෆ්‍රන්ඩ් ගල්ෆ්‍රන්ඩ්ලට ඔහම කියන බොයිෆ්‍රන්ඩ්ලට දෙනවා පිළිතුරු ගීතේ ඊළඟට අහගෙන ඉන්න. රයිට්. අපි ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී කට්ටිය එකතු කරගන්න හදනේ රුවන් ලක්මාල්. ආහා ආහා. ආදරෙන් එකතු කරගන්න. එතුවත් නැතුව එතුවත් බැරි. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රයිට්. මදුස් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ මම යනවා WhatsApp එක පැත්තට. ජගත් මට කවිය එවලා තියෙනවා. මලට සුවඳසේ සින්දුව දෙන්න කියලා තියෙනවා. හවස 6ට යන්න කලින් මම සින්දුව අනිවාර්යෙන් වඩ දීලා යන්නේ. හැබැයි මේ වෙලාවට මට සින්දුව ප්ලේ කරන්න බෑ. මොකද මගේ බොයිෆ්‍රෙන්ඩ් මට බැනපු සින්දුව තමයි කලින් ප්ලේ කරේ. මං ඒ වෙනුවෙන් ඊළඟට පිළිතුරු ගීතේ වාදනය කරන හොඳට අහගෙන ඉන්න ඕගොල්ලෝ. රයිට්. ආශි වගේ තව කෙල්ලෙක් නෑ මේ ලොව උපදින්නේ. සුදු කෙල්ලේ කවදාවත් නෑ ඔයාට වරදින්නේ. ඉදිරියටම යන්න ඕනේ නෑ කොතනත් පරදින්නේ. ඔයාට හරි යන්න කියලා මම දෙවියන් අය දින්නේ. වා වා වා වා වා. සුපර්. Thank you so much ජගත්. ආදරේ වට ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ අපි සැලනවද අමා හික්කඩුවේ? ආ හික්කඩුවේ නේ වස්කඩුවේ. අම්මේ හික්කඩුවේ වස්කඩුවේ වරද්ද ගන්න එපා ඊෂෝ. රයිට් අමා බේබි. Thank you so much darling. ඔයාව ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා. මං හැමයි කවුද කියලා. එයා කියනවා ඒ ඔයා කියලා. ඒ කියන්නේ මට thank you අමා. ආදරේ ඔයාට මාර ගොඩක්. කලින් සින්දුවේ මට බැන්න මගේ බොයෆ්‍රෙන්ඩ්ට මෙන්න දෙන්න සින්දුව මෙන්න පිළිතුරු ගීතය අහන්න ඔයා. හොඳට සද්ද වැඩි කරලා කන් දෙක. හොඳට ඇරලා අහන්න මේ සින්දුව. හවස 5 විනාඩි 23යි.

0: ගත වෙලාව හවස 5:30යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩමු මිලට ගත හැකි

0: නවතම සුපිරිවෙලෙන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන.
1: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
2: ඇත්තටම කවුද?
1: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
2: තියෙන්නේ.
1: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමාරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510ට.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවේ Dream Night
3: සතියේ දවල් රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්
6: Travel with Supreme
7: සතියේ දවස් පහේම The Welcome Show අහන්න

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: චීනය කියලා කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන බිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනයක් ඉන්න රටක්. ඉතින් ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අපිට කතා කරන්න දෙයක් නැහනේ. අධ්‍යාපන සිස්ටම් එක කොහොමද වෙන්නේ කියන එක ඔයාට Google කරලා හොඳට බලාගන්න පුළුවන්. ඉතින් එහෙම Google කරලා ඔයාගේ හිතේ තියෙනවා නම් චීනට ගිහිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න, උපාධි සිහිනේ සැබෑ කරගන්න ඒකට යන්න තියෙන හොඳම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් එක කියලා කියන්නේ. ආවට ගැට උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහින්ම හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්, චීනයේ තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් එක්කම හොඳම උපාධියක් ගන්න කැමති නම් යන්න ඕනේ චයින ලංකා එඩියුකේෂන් එකට. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට අහුවෙලා සල්ලිත් නැති කරගන්න නැතුව, අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනකට තමයි යන්න ඕනේ. ඒකට තමයි චයින ලංකා එඩියුකේෂන් එකට යන්න කියලා කියන්නේ. මොකද ඒ ලෙවල් පාස් ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චයින ලංකා එඩියුකේෂන් ආයතනය. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසාම ඔයාට පෙරපුහුණුවක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැම උපාධි පාඨමාලාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලයේ තුලම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් වාට ලබා දෙන නිසා ඔයාට අමතර වියදමකින් තොරව විශ්වවිද්‍යාලයේ ඇතුළෙම නැවතිලා ඔයාගේ අධ්‍යාපන කටයුතු හදාරන්න ඔන්න අවස්ථාව චයින ලංකා එඩියුකේෂන් එක හරහා ලබා ගන්න පුළුවන්. කෙමිකල් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනියරින්, බයෝලොජිකල් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. චයින ලංකා එඩියුකේෂන් එකේ ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම පිළිවෙලට දැනගන්න පුළුවන්. කතා කරන්න 0747090290ට. අනික චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate 2 අසල කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න චයින ලංකා එඩියුකේෂන් ආයතනයේට දැම්ම කතා කරන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29 සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0870610822 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I work සුබදාසනක බලා උදෑසන හන්න.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 സുപ്രീം റേഡിയോ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000ක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
3: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍ය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
4: ඇත්තටම කවුද?
3: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
4: තියෙන්නේ.
3: රට එක්සත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
4: ඒ
3: කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The welcome show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවේ ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා.
10: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
11: එතකොට දැන් ආදරේ දැනෙනවද?
10: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
11: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
10: සතිය දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.
12: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
13: 89.1 89.3 Supreme Radio.

අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 89.3 Supreme Radio.

0: ජයග්‍රහය
1: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච් කලර්ස්
3: ගුණ පිළිකෑම
7: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යයේ. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
10: ඇත්තටම කවුද?
9: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
10: තියෙන්නේ.
9: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: Dream Night Supreme Radio
2: හීන කියලා කියන්නේ හසිත අපි හැමෝටම පොදුවේ තියෙන දෙයකට
3: අනිවාර්යෙන් මේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි මේ කරන්න හදන්නේ ඔයගේ හීන හැබෑ කරගන්න මේ පොඩි උදව්වක් දෙන්නනේ.
2: අනිවාර්යෙන්ම දැන්
3: පොඩි නෙමෙයි මේක ලොකු උදව්වක්.
2: අනිවාර්යෙන් දැන් හසිත අපි මේ හැමදාම ප්‍රාර්ථනා කරනෝනේ අපේ හීන හැබෑ කරගන්න අපිට පුළුවන් වෙන්න කියලා. ඉතින් හැබැයි මේ අපේ තියෙන හීන ටික ගැන කතා කරනකොට මේ හීන හරි බර වැඩි. එහෙමත් නැත්නම් මිල අධිකයි.
3: අනිවාර්යෙන්.
2: ඒ නිසා තමයි අපිට මේ හීන හැබෑ කරගන්න චුට්ටක් කල් යන්නේ. හැබැයි ඉතින් එහෙම කල් යවන්නේ නැතුව අපිට අපේ හීන මේ විදිහටම හැබෑ කරලා දෙන තැනක් තියෙනවා. කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කතා කරනකොට හසිත අනිවාර්යෙන්ම ධන නිධානය ගැන අපි කතා කරන්න ඕනේ. මොකද දැන් මේ වෙනකොට අපේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරනවා කියන කාරණාව උදාහරණ සහිත වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය හරහා අපිට නිදසුන් සපයලා තියෙනවා. ඉතින් ධන නිධානය ගැන කතා කරනකොට ධන නිධාන ලොතරැයි අලෙවිය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාග ලාභය ඔන්න පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ ගැන කතා කරනකොට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඒ ජයග්‍රහකයා වෙත හිමි කර දෙමින් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ විදිහට මේ ත්‍යාගය ලබා දීලා තියෙන්නේ.
3: ඉතින් දශක 6කට වැඩි කාලයක් තිස්සේ ඔන්න රටේම සංවර්ධනයට දායකත්වය ලබා දෙනවානේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් මේ ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ේම දිනුම් අදින ධන නිධානයේ ලොතරැයි අලෙවිය තුලින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. එහරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට ඔන්න අපිත් දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව ඔයාට නිරන්තරයෙන්ම කියන්න ඕනේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. ඔයාට පුළුවන් දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔබට හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn subodas rakavala udasana
1: hala. Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tambeme koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiyak wan.
4: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
2: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
8: FIFA World Cup 2026 තරඟ විස්තර.
9: වසර හතරක මහා බලාපොරොත්තුවේ රන් කිරුල තමන් සතු කර ගැනීම වෙනුවෙන් 2026 FIFA ලෝක ගුස්සලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පාපන්දු ඉතිහාසයේ දැවන්තයින් දෙදෙනා වෙත මුළු ලෝකයේම අවධානය දැන් යොමු වී තිබෙනවා. තරඟාවලියේ අපරාජිත බලවතාවන ස්පාඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ වර්තමාන ලෝකශූර ආජෙන්ටිනාව මෙවර අවසාන මහා තරඟය වෙත පැමිණියේ තරඟාවලිය පුරාවට ඉතා පෙරලිකාර ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ලෝක කුසලාන ඉතිහාසයේ දෙස බලන විට ඔවුන් මීට පෙර එකිනෙකා හමු වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඒ 1966 සහ 1978 වසරවලදී එම තරඟ දෙකෙන්ම ආජෙන්ටිනාව ජයග්‍රහණය වාර්තා කරද්දී ස්පාඤ්ඤ ලෝක ගුස්සලාන පිටියකදී තවමත් ආජෙන්ටිනාව පරාජය කිරීමට සමත්ව නැහැ. තෙවරක් ලෝක ශූරින් වූ ආජෙන්ටිනාව මෙවර පිටියට පිවිසෙන්නේ සිය ඉතිහාසයේ 4 ලෝක කිරුළ ලබා ගැනීමේ අරමුණින්. බොහෝ දුරට ලියොනල් මෙසීගේ ලෝක කුසලාන සමුගැනීමේ රන් සිහිනය සැබෑ කර ගැනීමේ දැඩි අරමුණත් ඊට ඇතුළත්. ඔවුන්ට එරෙහිව පිටියට පිවිසෙන 2010 වසරේ ලෝකශූරීන් වූ ස්පාඤ්ඤ මෙවර තරඟාවලියේ එකම එක තරඟයක් හෝ පරාජය නොවී පැමිණි අතිශය ප්‍රබල තරුණ බලෑණියක් සමගින් සිය දෙවැනි ලෝක කුසලාන රන් කිරුළ දිනා ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවනවා. ලෝක කුසලාන අවසන් මහා තරඟය එළඹෙන ජූලි මස 20 සඳුදා අලුයම 12:30 නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. තෙවැනි ස්ථානය කවුරුන් සතු කරගන්නේ දැයි තීරණය කෙරෙන ලෝක කුසලාන සටන එළඹෙන ජූලි මස 19 ඉරිදා අලුයම 2:30 මියාමි ක්‍රීඩාංගණයේදී ප්‍රබල ප්‍රංශය සහ එංගලන්තය අතර සජීවීව ක්‍රියාත්මක වනවා.
2: පන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
10: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වියදම් කියන දේවල් නැති වෙන්නේ නෑනේ. ඉතින් එක වියදමක් අපි නැති කරගද්දී තව වියදම් දෙකක් අපේ ජීවිතේට එකතු වෙනවා.
2: අනිවාර්යෙන් වියදම් කියන දේවල් හසතමයි නැති වෙන්නේ නැහැ. එකතු වෙන ප්‍රතිශතයනේ වැඩි.
1: ඒක වැඩි. අපි නැති කරගන්නට වඩා අපිට ලැබෙන දේවල් තමයි වැඩි. ඉතින් වියදම් අතින් ගත්තහම.
2: ඔව් නැති කරගන්න බෑ.
1: ඉතින් ඔන්න අද වියදමට ගැළපෙනම කෙනෙක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඔයාලා ළඟම තියාගන්න ඕනේ කෙනෙක් පුංචි රුපියල් 40ක් වියදම් කරලා. ඉතින් මේ ගැන මතක් කරද්දි මතක් කරන විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි මහජන සම්පත ලොතරැය්‍ය. මහජන සම්පත ලොතරැය්‍ය තුලින් තමයි මේ සම්පත ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ තෑගෙත් එක්ක ඔන්න අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයාට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ තෑගෙත් එක්ක අනිකුත් සෙසු තෑග අද සම්පත ලොතරැය්‍ය හරහා ඔන්න ඔබට දිනා ගන්න අවස්ථාව දැන් ජාතික ලොතරැය්‍ය මණ්ඩලය සලසලා දීලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අපේ ළඟ තියාගන්න ඕන අද සම්පත ලොතරැය්‍ය ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාවත් මතක් කරනවා. මතක තියාගෙන මතක් කරන්නේ නැතුවම ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද ඔයාගෙන ගර හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැය්‍ය මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම යමු සංචාරයක්
1: Travel with Supreme
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
2: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
2: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510ට
5: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
6: Let's go
7: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
11: ඇත්තටම කවුද?
10: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
11: තියෙන්නේ.
10: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
11: ඒ
10: කුමාරි සටන ජයගත්තට පසුව තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
13: 89.1 89.3 Supreme Radio.

0: අපි ඉපදුන දවසේ ඉඳලා අපේ ජීවිතයේ ගලාගෙන යද්දී අපේ හීන කියන දේවල් දවසින් දවස අපේ ජීවිතයට එකතු වෙනවනේ. ඉතින් මේ හීන හැබෑ කරගන්න යද්දී සල්ලි කියන දේවල් හරස් වෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: සමහර හීන තියෙනවා සල්ලි නැත්තම් ඒව හැබෑ කරගන්න බෑ.
1: කොහෙත්ම බෑ.
0: අනිවාර්යෙන් අපිට අමතක කරලා දාන්න වෙනවා සල්ලි හම්බුනේ නැත්තම්.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් නිදානයක් ඔයාට අරන් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ පුංචි රුපියල් 40කට. ඉතින් මේ තමයි දාන නිදානය ලොතරැය්‍ය. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිදාන ලොතරැය්‍ය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. ඉතින් ධන නිදාන ලොතරැය්‍ය අලවේ තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඒ ජයග්‍රහකයාට හිමි කර දෙමි.
1: ඔව්, ඉතින් ඒකෙන් ඒ විදිහට මතක් කරනකොට හසිත අනිවාර්යම මතක් කරන්න ඕන තව දේවල් කිහිපයක් තියෙනවා. දැන් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව ලේසියෙන් පහසුවෙන් කනෙක්ට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මේ වැඩේ හරියටම එදා ඉඳන් අද දක්වාම ජාතික ලොතරැයි මණ්ඩලයේ සිද්ධ කරනවා. ඉතින් මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සතිය දින 7ම දිනුම් මැදද ධන නිධානයේ ලොතරැයි අලවිය තුලින් රිජියෝම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපි දැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාටත් ඔන්න ඔයාගේ කෝටිපති විසිලක්ෂපති හීන හැබෑ කරගන්න ගමන් සුපුරුදු තෑගි වලට අමතරව හැමදාම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානය වැඩි වැඩියෙන් ඔබටත් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා
9: ඩෙන්ගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
7: ඩෙන්ගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: තරණම පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහරයි යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකේම
5: යාපෝලින් රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දායක ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for the Sakavala with us on a
6: hot. Supreme Radio the welcome show.
3: Satya Davas Pahema. Ude Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Warta pita warta tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u devanta supiritaya galaba dibin rate sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata tanani tahane veladigena obat koti patiya kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 Supreme Radio

වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනනිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිතහනය වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්ද ලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට ඒ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකීමක්. සෑහෙන දුක් ඉඳලන ජීවිතෙන් දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I have a love with us on
2: Hadley. Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
9: Travel with Supreme.
8: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාවකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් මේ මාත් උඹලට වරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanma.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi.
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
2: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
2: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න, කෝල් කරන්න 0112 510 510ට.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව, වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: Supreme Radio, make a superior.

0: welcome show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
1: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
2: ඇත්තටම කවුද?
1: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
2: තියෙන්නේ.
1: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
2: ඒ
1: කුමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ මේ

89.1 89.3 Supreme Radio.

එක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

kisses. Kiss. Mwah.

Asunavia y Tuna. Supreme Radio. Maki Hande, Maki Rata.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ.

0: 89.1
1: Supreme Radio
0: Magiyana Magirata

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක්

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.